0: ඇමෙන්තරේක තංකොට හොරින් වර මශෝරගින් දේලවෙන් වෙලා ොරිහ මන වීඩියෝ එක කරන්නේ ද
1: වීඩියෝ එක බලාලම ඒ හිංහම ජහුන් දෙබේ වර හිගම් ලවයි දත්තම
0: ගම් දවෙම මෙහර මෙති හැගඩ සාලි පස්මට හිං ි ඇතහම තිබේ ොන්න මෙහර බන්දෝම මේන ොරසතක ලවේ කෂ් කරබන් ගෑගන කම ති හතර ක මට හන ෂ් කර තිබ ො ේන ොලවයක පේසම දර කොෂ් කරව ලු මලාකර ද පනරක මට හ තිබේ ොන්ගේ ලව ගෙනස් තීප ඉතුරක්කම කරන
1: ඉතුර බෑවරයක පුරසත අරවාන වෙස් දිව රාජයක වානු ්‍යාදීක දුළහයකම කරම වී කන්තතවගේ වාහක්ත ගල්ගන්ම දක්කම මෙදනී තිබ න පුරසත අති එබ නොට් කරමගේ ගොල්වානි තින තිනෙන් හතර සුමෙන් හය සුමෙන් හය දෙමි මෞලෝ ගල්ගම්නන දෙතින් හතර බෙෆ්ලකා වාහකද කාල විජ දෙත මි හතන ඇරු
0: මිහා රොලමෙන ගොලාලෙෆ් මියති හසන් සලීරෝ අස්ලාම අලයිකුම් හසන්
2: ආර
0: කිනත්තු
2: අල්හම්දුලිල්ලාහ රංගල් තිබේ ෆ්ලොන් කිනත්තු
0: අල්හම්දුලිල්ලාහ වරන් ඔකේ හසබෙතු
2: මිහාර මි බාරහු හාලි බාරහු රාජ්‍ය ගෙම්ම රීති රත්තක් තෙරේ මෙතේ රීති
0: ර
2: දුරුම්
1: බලාලාර මි ෙන්නනි බායක් ගොත
0: නොගත ඕන්න අරදත බාග තෙරගේ දැන් නොගුතායක ඉන්න අනි දෙත්ත
1: අලිස් බාගේ බායක් ගොතත් දොනූ නිහාශ විය නොකුතයි ජහමා දෙත්තු
2: නොගුතා එන්නන කල හරුකුරා බෑග එන්නන නොගුතයක්
0: මේ මෙහ රලුණුමගේ මේද මෞදෝකී දිවිහි රජ්‍යයගේ ස්වානුන් ආබාදීගේ දුොළෙහොකම කොරම් වේ කන්තත්තහෙ කොබැහිය
2: අද මේ සක්ක ප්‍රශ්නමී අම්මි අල්ගොනමගේ රාජ්‍යගේ ස්වානන කියහම ඉත්තක කාල එයා වෙස් මොහිම්ම එහා බොඩුර ඔස්මාලි අල්ගොනමෙන්න නේගිනම සෙදනු නිදා නොහෙල්ල තිබගෙන් එකල එය හකුරා පුෂා තෙලා එච්චි මක ගිනැන්හලමුක සබපුන් ඇතිමි වනි චකරා බෙස අල්ගොනමෙන් ගතුන් අල්ගොනමෙන් ස්වානු හලාකොප අල්ගොනමෙන් ස්වානු යානුදා කුරන් වාහකටක්කින්ම ස්මාරගලකමකන්නවාන අල්ගොනමෙන් හදමා හිග ස්වානුන්ත වර මුහිම එච්චකන් හදයගෙන් පොරතුමානුස මිහොන්න මේ නමාදන් අරා තකෙටි දස්කොද්දෙන් රිහා කුදින්න නමාදු කුරාණ ගොත් දස්කොද්දෙන් දෙෙන් අදිය කුදින්න බුණ දෙෙන්වාන සෙම්වරම් වදෙෆා උළුවස් කුරවේනය කොම්ම වකින් ප්‍රීතියගෙන් සෙන්ට ජයගෙන් හොර උබුණු කුරිය සම සෙම්වරාණ එකු නම බෝ කුරවේනේ ඒ උදෝකෝගෙන් එකුමගෙන් එකුදින් සෙම්වරන් පරිත කුරා බෑකන් හදම් වීදෙන්මී කෙේතකු අල්ගොන් මෙ රහුක සෙම්මරු ගස්ම අර වාහක දක්කව මිදනමි කෙේතක ස්තිහයගේ පහුම් බන්ධ කුරා කහය කොතක නොනි වයිෆ එච්චෙහි කඩාලා කහය කොතකගේ ස්වාන්ද නිදි නොලිපුහ සබපු එමිහු නිදම් බේනුමනි නිදම් බේනුවගෙන මිහු හේලා නිදාස හේලා නිදාස හේලාක නිදාමියන් ගොස මිහුගේ ජෙකුණු තත්මි වනේ වරබොඩක් හලාකු අර හලාකු සේදෙන්න දන් දැන් දැන් අනක එමිමි බොනී වෙස්මි කොෆි කාලෙච්චේ පුයිම ඒක සබපු මිස් නිදි දිලේවා කාය කොතකත් මි සිිස්තම් තත් ඉන්නනි දැන් තිරිය පුලන විසෙන් එන කොෆියකි අරපින් ගෙච්චෙ අලගොම මේ මුස්ලිමු ගෙච්චෙන් උරි සමානුක කොෆී පුයිම ඒති කොෆී බෝ මීහු එබෝරි මේ දැලෙල්ලා ඇෆෙස් එයා මස්ල බොඩු එච්චේ කොතකො එච්චෙමි දැන් ඒති අලගොනමගේ මේ මුජිතම්මෝක මීති හිපාව මියොති එහෙමීම අලගොනම හද මේ කොතකි එකුදින්න සර්කාරු ෆරාතුම් ප්‍රෝග්‍රාම්මගේ කොතක වෙස් නමාතු කොරන් දස්කොත් දීපා අදි ඒ අයක ෆස්වාර ෆෙන්වරන් දස්කොත්දෙන් ෙන්නෙතුම සබපු එමියග සෙකුණිතක් මලයක්ක ෆෙන්වරම් වර බොඩක් බේනු ඇතු තිරපුලන ස්වාකුර වෙන කන්න දවාහන් කුදින් මිහාරු වරක් ගින ෆෙන්නුවරාන් මේ එමියුන්න බුණා බදු බහෙන්නු ෆෙන්නුවරාන හැම බොඩි ස්ප්‍රේ කාල එක්ති
0: නමාදු කරන් දස්කොත් දෙ බජේ දැන් දේනකංකම මේ රංගල දේනකංකම් බුණ දෙ බජේ ದೆನ್ ತಿ ರಶುಗೆ ವಾಹ ದಿಕ್ವೇಕಮ ತಿಫಾಹ ಕೊರವಣಿ ದಿಹೇಗ್ಗೆ ಫಹುಂ ಕಿಫೇತ ಬಂದು ಕೊರಂ ವಿ ಎದೆನ್ ಹಮ ನಿದಿಗೆ ಕಂತತಕ ರಂಗಳು ಕುರಮುಗ ತಂದೆ ಮರ ತಫಾತು ಎಣ್ಣೆ ಸಮ ರಂಗಳು ಖಿಯಾದಿ ಕಣ್ಣ ಎತಿಂಗೆ ತ ದೆನ್ ತಿಫಾಹ ಕೊರವಣಿ ಕೊಫಿ ಬುಯಿನ್ ಕಾಲ ಕಂತಕುಮ ನಿಂಜಂ ಎ ಬಸರ ಕುರೆ ಮಿ ಮಿ ಸಮ ಜವಾನುಂಗ ದೊಳ ಹುಕಮಟಕ ಮಿ ಹಮ ರಂಗಳು ಕುರಂ ಜೇಕಮಕೆ ದೆಳು ಮೆಣ ಸಮ ಫಾಹ ಕುರೆ ಕೊಫಿ ಕಾಲ ಚಿ ಮಿಹರ ಬೈ ಫಾರ ಡಾಕ್ಟರ್ ವಿದಾಳು ಎ ಮೆಂದರ್ ಫಸ್ಸೀಮ ಬೈ ಡಾಕ್ಟರ್ ವಿದಾಳು ಎ ಮೆಂದರ್ ಫಹುಂ ಅನ ಬೈ ಡಾಕ್ಟರ್ ರೇಗಣ ರೋಸಮ ಫಾ ಕೊಫಿ ಬೇಣು ಕೊರಂ ಅದು ಕುರಾಶೆ ಕೊಫಿ ಬೇಣು ಕೊಗ್ಗೆ ನಿದುನೆಕ್ಕಮಕ ಅಳು ಮೆಣ್ಣ ಮಿ ನಿದೀಗ ಲಿಬೆಂಜೆ ಹೇಮ ಆರಾಮ ಕನುವತ ರೆಮ್ಡ್ ಸ್ಲೀಪೆ ಮಿಕಿಯಾ ಬೆ ಹಮ ದವ್ವಾಣೆ ನಿದುನೆಕ್ಕಮ ಕಿಂಗೆ ವರಂ ಹಿಮ ಕಂತತಕ್ಕೆ ತಿಫಾಹ ಕೊರ ಅರ್ಬರ್ ಶುಕ್ರಿಯ ಹಸಂಗೆ ಇತರು ಕಂತಕ್ಕೆ ಬೋರ್ ಎತ್ತ ಕುರಿಗೆಂದ
2: ಮಿಯಾರ ಹೆಂಕಮ ದಿಮಾವಿ ಮ ಏಕಂ ಅಂದನ ದಿಮಿಯಾರ ದೆಂ ಮಿ ದೆ ಮಿ ದೆಂ ಅಣಕಾಲ ಅಣಕಮ ಕಿ ಮಿ ಆ ಕೊಫಿಯ ಕಿ ಮಿ ಹಗಡಿರ ಕುರಿಂ ಎಮ್ಮೆ ಲಸ್ವೆಗೆ ಮೆ ಸಗಡಿರ ನಿದಮ ಗಾಗಡಿ ಕುರಿಂ ಸ್ಟಾಪ್ ಕುರಂ ಜೇಚೆ ಹುತ್ತಾನ್ ಜೇಚೆ ಎಮಿ ಮ ಏಗೆ ಅಸರ ವರ ಬಡ ಕುರಾನೆ ದೆಂ ಆಮ ಹಾಸ ಕೊಮ್ ಮಿ ಮಿ ಕೊಫಿಗೆ ಸಬಬು ಆ ದೆ ಅಲ್ಗನ ಮುರಂಗಳು ದೆಕ್ಕೆ ಮಿ ತಿ ಬೇಫ್ರನ್ನ ಫಾಹಕ ನುಕುರೆ ಕಮ ಮಿ ಅಲ್ಗನ ಕಿ ಕ ತಫಾತ ತಂತಾಗ ದಿಫಾ ದಾ ಕುಫರ್ ಮಿ ಹಿವಿಮ ಅಲ್ಗನ ಮೆಂಗೆ ಮಿ ದಾಸ್ ಕುತ ಕು ಹಿ ಮೆನೆ ಮಿ ಹುಂ ಮಿ ಹುಂ ವಜಿಫಾ ಯ ನಿಕುತು ಮೋ ಕುರಿಗೆ ಮಿ ಹುಂ ಫಿಮರಾ ಕಂತ ತ ಕುರಾ ಕ ಅಲ್ಗನ ಫಿಮರಾ ಕ ತ ಕುರುಮ ಕ ಕಂತ ಕುರಿ ಕೋ ಇಂಗ ಅಲ್ಗನ ಬರಬಡ ಎಂಗೆ ತಿ ಹೆಂದೆ ತ ತಿರಬಾಗ ದಶು ಅಲ್ಗನ ಮಿ ಮಿ ಬುಡಿ ಕೋ ಮೆ ಎ ಬೇಫ್ರನ್ನ ಬದಬೆ ಬುರುಮ ಕ ತ ಕುನ್ನು ತಿಬೇನೆ ರೇಗನ್ ವರ ಫಸ್ಟ್ ವಾಂದೆ ತಿಬೇ ಫದೆ ಕುಲ್ಯಕ ಡ್ಯೂಟಿ ಅದ ಫಸ್ಟ್ ಮಿನಿಟ್ ಅವ ಗಿಮಿ ದಾನೆ ಇಲಾ ಮಸಲಂ ಫರಾನೆ ಗಾಯಕನಕ ಸಾಕ ಬಲಬಾಯಿ ಗಾ ಹೆನರೋ ಡ್ಯೂಟಿ ಅದ ಮೇ ಕೋ ಜಾ ಹತರೆ ಜಾ ರೋನೆ ಇಲಾ ಮಲಂ ಫರಾನೆ ಫಸ್ಟ್ ಮಿನಿಟ್ ಅವ ಗಿಮಿ ಮಿನಿಟ್ ಅವ ಇಲಾ ಮ ಸಿಸ್ಟಮ್ ಇನ ನಳ ಆಗು ತಕ ತೆಂಗೇತಿ ಅಳಮ ವಳಮ ವಳಮ ವಳಮ ಗೊಸ ನೆ ಜುವಾಣಕು ತಿಬೇ ತನೆ ಗಣಮಿ ಹಾ ನಿದಾಕನ್ ಹಾ ಫಸೇಕ ಮಕನ್ ನೋಣೆ ಕ ಫಸ್ಟ್ ಮಿನಿಟ್ ಅವ ಗಿಮಿ ಮಿನಿಟ್ ಅವ ಇಲಾ ಮಲಂ ವಳಮ ಗೊಸ ತೆಕ್ಕ ಫಸ್ಟ್ ಮಿನಿಟ್ ಅವ ವಿಮ ಹೇಲಾನ್ ಹೇಲಾ ಬಾಟಾ ದೇಖಿ ದಸುಪೇ ದಾಲಾ ಫಸ್ಕಿಯಾ ಯೂನಿಫಾರ್ಮ್ ಲಾಗಿ ಮಿ ಹಾ ಡ್ಯೂಟಿ ಅದಾ ಹೇವಿ ಮವಾಗೋ ದಕ್ಕೆ ಪೆನಕಿ ಮಿ ಹುರಿಯಾ ಕಮ ಗೆ ಫೇಶು
0: ಆದೇ ಸಾಫ್ ತಾಯರ್ ಕೊಂದ ಸಾಫ್ ತಾಯರ್ ಕೊಂ ಕಣ್ಣೆ ತಿ ಫಾಹ ಕೊರು ವಣಿ ದೈ ಚೌಳ್ ಮೇಣ ಯಗಿನ್ ಹಾ ಮೇದುಗೆ ಮೌದುವ ವರಬ್ಬಡ ಗುಳಗಿನ ದಾಣ ಕಮ ಎ ದುಳಹ ಕಮಟ್ಟಕ ಕೊರಂ ವಿ ಕಂತ ತ ಉತ್ತಜೆಗೆ ಸಾಫ್ ತಾಯರ್ ಕಮ ಕಿ ಅಳೋ ಮೆಂಗೆ ಆಮ್ ದುಳಹ ಕಮ ಗೆ ವರ ಗಿನ ಕಂ ಕಮ ಗೊಳಿ ಫೊಂಡ ಕಮ ಎತ್ತ
1: ಮರಬಡ ಶುಕ್ರಿಯಾ ಹಸನ್ ನಿಂಗೆ ತೋ
2: ಆದ ಮರಬಡ ಶುಕ್ರಿಯಾ ತೋ ಮಚಕತ ಗಲ್ದ ಬರಕ ಇಲ್ಲ ಬಾರ ಆದೆ ಕುರಿಯಾ ನೋಬೈತ ರೈತನ ಬರ ಸಲ
1: ಆದೆ ಆದೆ
0: ಹಲೋ ಮೆನ್ ಹಸನ್ ನ ವಕೀಲಾ ಹದಿ ಎಬೆಂಗೆ ತೋ ಅಶಜ್ಜ ಗೈಗಣಕಂ ಹೈಕ ಮಿಟೈನ ಹಲೋ ಮೆನ್ ಸೋಲಿ ಹವಾ ಹದಕಲ
1: ಅಸ್ಸಲಾಮು ಅಲೈಕುಂ
3: ವಾಲೈಕುಂ ಸಲಾಂ
1: ಮೊಹಮ್ಮದ್ ಸೋಲಿ ಕಿ ಹೈ ಸಾಬ ಕುಂತ ಸೋಲಿ
3: ಅಡ್ಡು ಸಿಟಿ ಮರದು
1: ಅಡ್ಡು
0: ಸಿಟಿ ಮರದು ನೆತ್ತ ಮರದು ಕಿ ಮಿ ಗಮ ಎಮ್ಮೆ ಕೇರಿ ದತ್ತೋ ದೇವನ ದತ್ತ ಗಮ ಜಿಹಿಗೆ ಉಣ್ಣಾಣಿ ಫೇದು ಫೇದು ಅಜಿಹಿ ಮರದೋ ಮಿ ಉಣ್ಣಿ ದತ್ತ ಅದೆಮ್ಮೆ ರಾಜ್ಯಗೆ ಎಮ್ಮೆ ದೆಕುಣು ಕಮ ಬೆಜ್ಜಿ ಅತಿ ತಿಮ್ಮಣರ ದತ್ತ
1: ಸೋಲಿ ಮೇದು ಮೇದಕ್ಕೆ ಆಬಾದಿ ದುವಸ್ ತೆಂಗ್ ಮೇದು ಅಳ್ಗು ಮೇನ್ ದಕ್ಕಮು ಮಿದ ವಾಹಕ ವರಣಗಳ ಹಿಂಗೇನು ಕಂಡಿಗೆ ಮಿಹ ರೇಡಿಯೋ ಅಡೋಸವ ಹುಣ್ಣು ವಿದತ್ತು ಕೊಬಾತು ಹಿಯಾಲಕಿ
3: ಅವನು ನಮ್ಯಾರ ಅವನು ಹಿಯಾಲೆ ಒದ್ಗತ ಬರಾಬರ ಧ್ಯಾನ ವಾಹಕ ದಕ್ಕಾಯ್ ಸಂಗೇತರ ಅವನು ಇತರು ಕೊಲ್ಲ ಬೇಣಮೆ ಕಲ ಜುವಾನು ಪುರವರ ಬುಷಕ್ ಕಸರತ ಜುವಾನು ಮುಸ್ಕುಳಿನ ಮಧು ಎಮ್ಮೆ ನಮಾದು ಕೊರು ರೀಚ ಸಾಂತರ ಸಾಸ್ತ್ರಗೆ ಫಸ್ಟ್ ನಮಾದು ಕೊರಕವಂಗೆ ಕುರು ಕಸರತ್ ಎವರ ಪಡು ಕಸರತ ಕೊರವನ್ ಸೆವ್ಯ ದುಹಕಮ ವರ ಪಡು ಸೇವಂಗೆ ಯಾವನು ಇತರು ಕೊಂಡಂಗ ಹೆಚ್ಚಕ್ಕೆ
0: ಎಮ್ ದಿಯಾನಾಗ ವಾಹತ ಉತ್ತರೆಯ ಇತರ ಕೊಲ್ಲಾಡ ಬೇನ ಮಣಿ ಮೀನು ಉತ್ತರ ಹೈಸಾಬ್
3: ಎಫರ್ಟ್
0: ಸೋದಿ ಕೋ ಫುಟ್ಬಾಲ್ ಬಲ್ಲವಂತ
3: ಅವನಕ್ಕೆ ಫುಟ್ಬಾಲ್ ಕೂರೇ ಕುರೋನ್ ಮೀನ್ ಸಾಕೊಂಡು ಓವರ್ ಏಜ್ ದುಸ್ತು
0: ಎಂತ ಕುರೋನ್ ತೋ ಸೋದಿ
3: ಫುಟ್ಬಾಲ್ ಆಹಾ
0: ಅಡ್ಡೂಗ ತಿಹೆಂಗೇತ ಬೇಫಳಕ ಇದಾಳೆ ಅಡ್ಡು ಟೀಮ್ ತಾಕಿ ಕುರಿ ಅಳುಮಂತರೆ ವರ ಮಶೂರ್ ಟೀಮ್ ತಾಕಿ ಏನ್ ಟೀಮ್ ಕೊಳುವಿಂತ ಸೌದಿ ವರ್ಬರ್ಷ ಕುರಿ
1: ಹವಣ
0: ಬೇರೆ ಪ್ರೋಗ್ರಾಮ್ ಫ್ಯಾಷನ್ ಅಳುಮೆಂಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ ಎಬ್ಬೇವರೆ ದಿಯಾಣ ದಿಯಾಣ ವಾಹತ ಉತ್ತರೇಗ ಗಾಯಗಣ ಕಾಂಬುಳಿನ ಕಾಲ ಉತ್ತಕ ಸೋಲಿ ಫಾಹಕರ ಬೇಣು ವಾಕಂಕ ಹಿ ಮಣ ವ್ಯಾಫಿ ಕಮ ಸೋಲಿ ವಿದಾಳಿ ದೆ ಯಾಕೋಕಿ ಏತರೆ ಎಂಬೆ ಕಮೆ ಇತರ ಕೊಲ್ಲಿ ವಿತ ನಮಾದ್ ಕುರುಮ
1: ನಮಾದ್ ಕುರುಮ ಗೆ ಮುಹಿಮ್ ಮಕನ್ ದೆತ್ತು ಅದೆಸ್ತಿ ಬೆಫಲ ನಾ ಗುಳು ವೇಣ ಎಂಗೆ ತೋ ಅಳಗನ್ ಮೆಂ ರಿಕ್ವೆಸ್ಟ್ ಲವ ಎಫ್ ಫಹೋಸ್ ಬೆಫಲ ನಾ ವಾಹಕ ದಕ್ಕ ಮುಂದಾಣ ಮಿಹಾಯ್ ಸಾಬು ಮಿ ವಾಹಕ ದಕ್ಕಾಲೆ ಮರಿಯಮ್ ಅಸ್ಸಲಾಮು ಅಲೈಕುಮ್
4: ವಾಲೈಕುಮ್ ಸಲಾಂ
1: ಮರಿಯಮ್ ಕೀನತ್ತು
4: الحمدللہ
1: خبر دے بہوں گے حال کی ہے نتو الگن میں سما الحمدللہ کون کمے کا مریم میوگتو

0: රණ
1: ලබ්බ
0: වර බෑවර සෝෆා සෝෆේ ගෙවහකයි වෙච්චද
1: ලබ්බ
0: කොන් එච්චස් ගෙනන් රණ ෆාහක කරවෝනි
1: හෝ
0: හෝනු
1: නගුලන්දාශි
0: එදේති
1: බොන්ඩු
0: උලේත වරක් ගිනෑන් රනාමෙන්ගේග බයි ෆාරු වරක් ගෙන ෙනද වර ෆිල ෆිල ඇඳ උලනි
1: බෑවර
0: දූනි උලේ දූනි කොට්ටෙන් හොරේ රනාමෙන්ගේග
1: ලබ්බ
0: ඒගෙන් රනාන් එම කමුදනේ කොන් කහල් දූන්ය සන්කෝන්නකි වර රීති දෝඥත රණ දෙම්ම අති වාහකයෝ වාහකයෝන්ගේ තයියාර්ත දත්ත වාහකක ෆෙෂුන් කියල් දෑන කියල් දෙනීම මෙ ඉතුරු කොල්ලාට ජුම්ලෙ බොනලමිගේ අවරාෆකේ කියවුම්ගේ ඉතුරුන් ස්කූල්ග බාවා ඉතුරු හරක ඇත්තවගා බැරුම ශගවරිකං හුන්න කෝච්ච මුබාරැත්තව ගවාදකෝ රම් වනතන් හෝදුමකී අවරාෆ් එම්මි ලෝබිකුරා කන්ත බයිෆාර් මුබාරත්තවග බැරවේ වනයෙන් හාසිල් නුකුරවුණු කමුගා වී නමවෙස් අවරාෆ්ගේ හිවරක කුඩවෙස් බදලෙන්නාදේ දෙම්මි හිසාබුම් වාහකෙන් ඉතුරු කොල්ලානි ජුම්ලේ බොනලම්වේ මියතුගේ බෑවරෙන්න්නා එක්කොව සමවර රීති වාහකෙල් ලේල වැනිකම දතම උම්මේද කරනින්ගේ එම රනා එම ෆුර්තම මෙ වාහක මෙ කොරියක් ගැන්දනී රනා මෙ වාහකෙන් ඉතුරු කොල්ලානේ ජුම්ලා බොනෙල්දී අවරාෆකී කියවුම්ගේ ඉතුරුන් ස්කූල්ග බවා ඉතුරු හරකඇත්තවග බැරුම ශෞගරිකං හුන්න කුජ්ජ මුබරත්තවග වාදකෝ රම් වනතන් හෝදුමකී අවරාෆ් එම්ම ලෝබි කොරාගන්ත බයිෆර් මුබාරත්තවග බැරවේ වනයෙන් හාසිල නොකුරවුණු කමුගාවී නම්ස් අවරාෆ්ගේ හිප්වරක කුඩවෙස් පදලෙන් නාදේ රණ හලෝ එබැන්දෝ හිඟ ජුම්ලෙන් ඉතුරු කොල්ල ඇවරාෆ්මී වර හම ඉතුරහකත්තුග බෑරය වර මසෙක්කෙ කුරා කුච්චිකෙමි බුණීන්ගේ
1: බල කියවාගම් බස්සාහතිය අවරස්කු මමයා බපයා වර ලෝබෙල
0: අඩි එ්ෆහර්
1: අවුරස් මොලක් කියවාගම් බස්සාහති අවරස්ග මමයා බපයා වර ලෝබෙල
0: වර ෆුරිහම වර රීති දිගු ජුම්ලය මෙහදාල් දෙනිද රණ එහෙවීම දෙමසැක්කැවවෙස් මියෝති අඩේ කාමයබ කුරවිෆා එහෙවීම ගොරොත ගොස්සන්ගේ මෙෝති ප්‍රග්‍රම් නිමෙන් දෙෙන් අඩුහලන් එන්නච්චේ උමෙත් කොරන්ගේ අනෆ්තස් පදවානකම ව කියලා රණාය වකිවෙලා ෆිතුර කුච්චක වාක දක්කාලානි දතුමන් ටීම්ගේ ෆරාතුන් ගෙනස්තේ වර රීති හදයකෆක්
2: අදි කියම බන්දි කියම මිහින් නුති බැබන්දි කියම

0: අහාශය බුණාන රැයිතුම් කුරම්බේනුම්වා ස්වාදුත
1: සියාසී ෆරෑත්තකා ගුළුම් බදහි කුරුම
0: අහාශය බුණාන සියාසී මෑදානුගා හරකඇතිරිවා ෆරාත්තෝගේ සියාසී දතුරු අහාශය බුණාන
2: උකුරුදු මෙන්දර පහ දේජහැර රිපීට් හොම දුහගරේ නො එජහැර අධි අංගර් දුහගරේ මෙන්දම් එක ජහැර
1: එංහස තරස්තේක සාලිස් නොවයි කිලෝ හට්ස් මීඩියම් වේ අධි අටිහ නොයි මෙගහට්ස් එෆම් බේන්ඩ්
0: අහාශය බුණාන
3: දත්තා කොළන් නොහර මෙ ගොඩිග ශීන්දේ ಆಹಾರ ಕೊಳಂ ಹೊರ ಲಫಾಣ ದತ್ತ ಇಶೀಂದೆ
4: ಹಾದ ಅಂಗಳೆ ಹೊಕ್ಕೊ ವರ ಬೊಡ ಶುಕ್ರಿಯ
3: ಕೊದ್ದೆವೆ ಕುಡ ಕುಡ ಹೇವ ಕಮಕು ಎಹೆ ಮೀಹೆ ಗೆದತರು ಅಮಾಂವೆ ಉಫಾವೆರಿ ವೆದಾಣೆ
1: ಗಡಿ ಮೆಂದುರು ಕುರಿ ಎಗಾರಗಡ್ ಫನರ್ ಮಿನಿಟ್ ಅಡೊಸ್ಸೊಂ ತಿಗೆಂದವನಿ ದಿವಿಹಿ ರಾಜ್ಯ ಗಡು
2: ಮೀ ಫನರಾರು ಮತ್ತೆ ಗುಮರು ಫ್ರಯ ಹಾಸ ಕುರೆಫಾವಾ ಪ್ರೋಗ್ರಾಮೆ ಮೆ ಪ್ರೋಗ್ರಾಮ್ಗ ಫನರ ಹರುಂ ದಶುಗೆ ಕೊಡಕು ದಿನ ಅನ್ನು ಗೊಳೆ ಅಡ ವಾಹಕ ಹುರುಂ ಎಕಶೆ ಗೆಂಬೆ
5: ಫಿಲ್ಮಿ ದುನಿಯಾ

කුරින් තිමන් රස්කලාන්ගේ කීතක් කීතන් උම්මැන් හලාකු කුරවින් හියේ ෆහ එවරෙන්න අජාබ ආහිඳු එහියෙන් එදි එවරංගුවේ එහෙනෙක්කමක් ඒ වගුතකී සලාමෙ වාන්දාන තනෙන් වගුත නූනේ.

ආපසු සෙවීමෙ අදි හැම කෂවරුන් එකලේගේ ෆාන තිමන් රස්කලාන්ගේ හදරතුගා කුත්තම් වුමායි එඹුරි දනිවි රිවෙති වෙගෙන් වාතනෙ වේ.

0: قال رسول الله صلى الله عليه وسلم: تبسمك في وجه أخيك لك صدقة. رواه الترمذي. رسول الله صلى الله عليه وسلم حديث كربي تباغ أخاك مونمتيغا تباهنتم ولمكي تباينه لصدقاتك.
1: මේ දිවහිරාජ්‍යයේ ගඩු දිවහිරාජ්‍ය ගඩුන් තිංගඩි තිරිස් අමිනිටු ගමිගෙනස් දෙනේ මෙත්ගේ අසුරු නමාද වගුතුගේ බංගියා බංගේ දුවා
2: අල්ලාහ් අක්බර් අල්ලාහ්

0: पिया की भी कस्तो शंगा दे
1: आर में होता थे तिका लड़ंगड़ एक बार एक दो को पता कंपेयर में नों अस्तो एक्वेरिया फुल्लाया आदम बला बुड़क में जय जय फुल्ला नूलनी बा फुल्लाया
0: कीने भी बोलिया
1: आदे हाद हासवी हासवा कहला कमेंडुए ආරාම තම්මද දෝකල්ලා කලෝ ඒ වෙස්දා කන්නු දානකන්
0: මම්මනේ තේම එම්මස්සක නයි තේනුවේ
1: කොබා මම්ම
0: හරි සලෝමෙ කුරන් උලෙන් හදේ මම්ම වෙන් සිංහයන්ගේ වකි දසුවේ මාරුයි
1: හාද දර හබරකේ තිදිනි එම්මි මෙමි බුණි තිහෙන් එක්ක නිනුල් අහර මෙන්නයි කොහිගාශ
0: නූනේ සලෝමෙන් කමෙ මේනු වෙතය හරිින් ගාතන් ආදේ ඔන්න දෙවිකරණි
1: බල්ල තම දෙකනේ මියයි දෙංගා
0: කැරි සමෙන්නු
1: ආහනම මෙවුලනි එයා කැරිස බැගෙනු කුරෙමස් මගු මෙදු ගෝලනි කො වාරේ වෙයි කෝරු එදුනි
0: හමේ ගනි වාරේ වෙයි කෙනු එගේ විය කුරියා ඒ කෝරෙක සිංගඩු වාරේ වෙයි මම කුරිගේ මණ්ඩු වි ආරේ ෆහොම් බලානේ මයි කන් එඟුනි
1: ගලෝ අර ගහු ගවත්තගස් අහර මෙ ගුල්නි හාමයෙන් හුන්න බිමුගයේම එහෙමි මදින් එහෙන්තා වානි
0: ඒරෙන් මදිමාවි හාලත්ක තෙත්තරි වුණු ගොතේ නොන්න
1: කෙ ගුරීමෙන්නු එම්මා බොඩ බිරුගති එහෙම රුලිගද වෙමුණි මිහාරු එකම දෙරවේගෙන් ඒවාක දැක්කා මුණි හිදෙක් නුකෙරෙන කුඩ පුල්ලායක් පුරිමති ලාග
0: ඒ මස්සලයිනු තිවීකොතු දාමී එක්ගත කන්නු
1: එක්ගත දානි පහුන් කිය මිකමේතෝ බලගිගා
0: සිංහදා පොඩු කමකින් ගියාපා ආහාර නම් මගේ නම් එකේ කට්ටේ ගතිය උලනේ කලෝගේ පොඩ මතෙ වෙන්නනේ උපා ඇරිකා
1: උපා ඇරිකා මේ වෙස් බොඩුකම ගන්නේ දාන්නේ ඉන්න ආදේ දේ
2: මාරු හැබෑ
3: එකුවෙලියා මේ කලෝ අහරු මෙන්නම් කියෝකමෙක් කොද්දිනීම කලෝ ඇට්ටක අබේවි පාටීය මොපෝ
1: දැන් මොනමල උපලෙ නුවේතා
3: හලෝ කීවෙත ති පිලනි
2: අහන්නට කොඩ දුල්ලාතා කොරම දෙලාතන් නොකෙරේන
1: කියන තතෙවුලනි ආද
0: බල බලයි තා කියන මිති ෆිලනි මඩුක බල
1: Come on, come on.

0: කන් හිංගමග දාකම්ගේ නාවේ බයංකර එකතුම් මිබයංකරවේ නේටෝ තින පොයින්් සුමේ නුවත්3.0 මී මුලින් වරන් එහිංකාහද නේදවේ ගොතකම් මිහාරුම් එහිංග මස කෙක්කුරා සියාස දෙක්කමග ඒනාවේ බයංකර වාාප එකතුම් මිසියාසතුක තෙරේග මි ඔන්නනී ඇමරිකා හොළඟ දුනියේ ගාමතක් ගුලිගෙන් මිහතනන් හිංගේ අස්කරී ඔපරේෂන් තාව ගෙතරේග දෙවන බොඩු ග්‍රාම නිවුණ කොළමතිීග නාත්සී ජර්ම නවාසක සාලිස් පස් වනහර බදිවගෙන් දීම පහු දෙන් ය පහු රශයායකි දුෂ්මන එකමක බලා රශයාය කොරිමත්ලුන්ගේ සයාසතුකමග මී අල දුනියග පහකන් ඇස් පෙරුණු කම එකකමශා මිහාර හතරවාහර පුරියම පස් වනාහරම් මිකුරියද්දා යුකරෙන් හංගුරාමයක් තරේ ගවෙස් කංකම් පෙනිගෙන් දැනී එගොතක්කමග ට්‍රේනින් වේල් දියව්වාහ. ඒ වරන් නේදවේ නොරක්කාතර සියාසති කමශා සෝවිටියනෙන් රෝලුම පහ රශයාග පරාතුන් නේටෝ අයක කුරිය දදාං අධි නේටෝයා එබ්බාලගුන් දීගෙන් රශයාාව මෙම්බර් ගෝම එකම හදයාගෙන් කුරිය දදාං ශෂලිකමශා එහෙ නමයිස් එකන් එකතන් නොකොම් රශයාගේ බෝඩරා හමයන් හම නේටෝගේ අස්කර ඉතිහාද පාරක් ගෝමෙන් ඉතුර කරමු ගස් ුලා කොරමුන් දීමමකීමී රශයාගේ සගාමතන් අධි දෙමියතුම දෙමියතුමන්ගයි නොරක්කල එකමග රශයන් බලා වාකම ගොවස්ට්‍රේනින් වේ ඒනගේ ලියුම්ම එකන් එගොත බයංකොර වාාපදෙන් නේටෝ තින පොයින් සුමෙන් අධි පාහකොරවගෙන්ද අනෙක්ගොත කියයේ මියදුකු දුනියගේ ඇමරිකා විලාත් බර්රුග තෙරේග අස්කරීකුතුන් හරකා තරොම දියකමග වියස් ඇමරිකා මිබුණනා කාරග පහත් සීටුක ඉඳගෙන් කොරි සිටුක දුවන් යුරප ගමත බෑතිබ්බෑගෙන් කොරියද්දා උසූලෙක්කමශා බොඩදි හරවතක්කෝ අස්කරීගොතුම් ගෙන හේල්තක කොරන් එගමතක ජස්වා වාකම ට්‍රේනින් වේ ලියමුග එක ගොත බයංකොර අදිවෙස් එගිගෙන්දා කමෙක්කම්ග හේන බයංකොරබා වේ රශයා යුරේෂයාගේ ජියෝපොලිටික්ස් තෙරේ නෙරලුම් මී මිබුණනා නේටෝ තින පොයින්් සුමෙක් තෙරේ හිමනි පවා සියාසතය ගොතුග එකන් එබෝ එක්කමග අධි මිබුණනා තින පොයින්් සුමෙන් වත 3.0 සයාසතක මී හම කනවැලිගෙන් ඉස් පිහමලා දී හංගුරාම් කුරුන්ග සියාසතිකමශා එහෙන්නම සියාසතු වෙස් කාම්යාව නවාකමග ට්‍රේනින් වේ ලියුමුග බයංකොරබ්වාාපා එකතුන් දුනියක බාරහිංගු මට්ටකා අස්කරී බාර් බේනුම් කුරුමා නේටෝගේ අස්කරී ඉතිහාදුම් ෆුලාදාරයක් දුනියක මිහතන හිංගාපුවා ඔපරේෂන්තාකී වෙස්මී මිගතුම් පහ කුරවේ කමෙක්කමග බයංකරමුන්ගේ එන බල්ලවාද බාපු වේ අෆ්ෆානිස්ථානකු හිංගේ ඔපරේෂන් තකා අදීඒ පහන් ඒරාග හම දීහංගුරාම් කුරුමා අදේග පහන් එක ලීබියයන් හම දීහංගුරාම් කුරුමා විපත කංකමකී වෙස්මී ඉස්වේ හමලදී හංගුරාම් කුරුම්ගේ හම ස්තීමමාරී සයාසත කුරිය නිරුම් කමග එහෙන්නමස් මියදුක දුනියගේ යුනිලෙටලිසම් කුරියන් නොදාකමශා මල්ටි පෝලරට මුලි දුනිය වෙරිවිගෙන් ගොස්සවාතිී හමකන එම්ම ගමකොන් නිම්මා ගොයි නොත අංගාගෙන් හදාගෙන් ගොතු කුරි යද්දාන් ගෙන ගමතකේ මියදුගේ දුනියේග එගොත කුරියද්දන්න එතුමුන් එයි මිබුණා ස්තිීමමාරී සියාසතු ෆෙල්විගෙන්ද සවෝ කමග ඩිමිටි ට්‍රේනිින් ඒනාගලීම ලියබුමග වේ එකං එගොතා වර රඟල බයංකොරවාාපා
1: ර ත්සේද ජවාබ දෙබයි මි ම ගුලයගතුන් හ ද හම නදි පහකර බෙන් කත ලු ගුරවාදන යුක්්‍රේන් හගුරමයග රශයාගේ වහකද රශයන් එම ොඩති අස්කරීත් එහිතෙක මිහගුරමයගේ තෙරෙ ොරකොද ම දන තුරත් කර ත ගමත දෙමී නේටෝගේ අස්කරී ස්ට්‍රටජී ෆෙල් වෙදාන කම ගොතු බෙලවෙත.
0: නේටෝ යාහුළඟ දුනියගේ අස්කරී ස්ට්‍රටජියග මියතී හම මුලි දුනිය අදදශුදුන් අධි හම දුවහෙද දුවහකා ආස්කරී බජත්ත මිගමතකම් බොඩකරොම් මිදනී වෙස් ලිබුණා මියදුග දුනියගේ ගමතන් ක්ෝදී ගොතුන් පහතත් ජෙහි අධි නොපූසා භාරුගේ මිම්බර කොඩවමුන් ධාතීකම් වෙස් එහිගෙන් එබදේ තිය පහකොර පදෑන් යුකරෙන් හගුරාම මිහාරුම් එංහස් කිලෝමිටරග දිග ෆොන්ට් ලයිනක්ග වර වර්ගද හගුරාම කරේ මුන්දායරුග රශයා බේනුම්වා එම බොඩති අදී එම මුහිම අස්කරී තකෙති ෆෝර්කොත් දෙමුන් දනී උතුර කොරයා එංකම් වනී පහකොරගෙන් ගොස්වා බුණවේගොතුන් උතුරු කොරයායින් රශයාය ෆෝර්කොත් දෙමුන්දා හති අර්ථෝග මින්වර විබුණා හමයකන ආටලරී ශෙල්සා අදී තපාත එකකි ගෙගුතුන් හමදා දෙවේන පත්තරග බේනුම් කරවෙන ආදත ෆෝර් කොද්දිනමුග ගෑගනකා රශයායින් හගුරාමයගේ තෙරයගම බේනුම් කරමුන්දා එපද හතියාරුග සාලිස් ඉන්සත්ත ෆෝර්කොද්ද මුන්දනී උතුරු කොරයායින්කමග බුණවිගෙන් එබදේ අද මිකමගෙන් උතුර කොරයන් බලාක බේනුම නුම් දුනියගේ විෂ්ණුම් ඉක්ගතෙන් අද එගම කිතම්ම තුහමතකයි කුරියස් කිතම් බොට ඉල්සාම්තක බොලු ගාඩුවා ඒගවමගේ තසපොර හුතුරකරන් මුලි දුනියක තා හොළ දුනියගේ මීඩිය අතකු මසක කරම දියකමග වියස් උතුරු කොරයාක් ෑමකින් ජෝන් උන් එවසාලක්.

0: බේනුව වඩා නුගන්නවා ඒ වාහකතක එස් මින් වරක බෝධම් බාක අද ඒ පරවාද බහට්නම් බේනුකම නූකම්ග උතුරකොරයක් පරාතුම් මිගංගුල සියාසතු තෙරයෙන් වරනගල එංගිගෙන්ගේ බදී එහකම උතුරකොරයා මිකුරාකමකි උතුරකොරයා ගතුගවාත පාතයකි ගෙඩරුන්තක අදනුම් වෙස් ආටලරී හතියාර්ථක අදී මිබුණා වසන උන්ඩයා මිපදෑන් හුරි වරක්ගෙන තකති රශය ෝර කොදදි නුකම හුළන් දුනියග නස්තකම් වෙස් වේකන් යකුත බයන්කොප්පා උතුරකොරයා කියග ආබාධික තිරිස් හතින් ඉන්සත්ත මිහුන් ඒ අස්කරී තම්රීන ලිබිෆවා මිහුන් ගතුක මෙහර හදාහවා ගෞමිකම ගවා අයරුග උතුරු කොරයා රශියයාක පරාතුම් මේක කුරින් ලිබිෆවා සපාත් ඒක එබාරුන්තක එහි තෙරිකම් වෙස් ඒ මිකම් ගොෆා හා කොල්ලිවිගෙන් දාකමය ගොතුග මිකංකම් ඒගිගෙන් ගොස් පවතී ඒ ඒග වඩන්නවානේ මේක කුරින් කොරින් හංගුරාමයක දවස්වරණ වාසයක වංසස් වනහර පෙරිගෙන් දියා ඕ උතුරාදි දෙකුණ කොරයාගේ හංගුරාමයක තෙරේග ඒරුගේ සෝවිට් යුනියන් ගසයින් ජෝසප් ස්ටාලින් නිම්මෙවි ඕ උතුරු කොරයා හිමායක් කුරු මට්ටකා දෙකුණු ගවා සරහද්දුම් ඇමරිකායා ගොලිෆවා ලෂ්කරින්දන් අරයගෙන් ඒගම් උතුරු කොරයා දෙමුන් දිය ගෙල්ලුමුන් ඒගම් සජාමෙක් කොද්දෙන් එහෙන්කමුන් ඒරු රශයා ලිබිෆවා වෑගේ බේරු වෑගේ බාර වර බොඩ බේනුක ොවේ උතුරු කොරයා හිමාය කුරුමට්ටකා බොංගලා හමලදී හඟුරාම් කුරුමග දෙන් මිහිමිකන් ගොතීතිවේ මිය දුරශයා මිපදහාත හඟුරාමෑගේ ඒහි තෙරිකම් බේනුම් විභගතු උතුරු කොරයායින් එහි තෙරිකම් පෝරු කොදෙමු දාකමග පහාකොර ොවේ අදී මිකමොද ඉග වනන්නවාන උතුරු කොරයාගේ මිබුණ වික්්‍රීඩේ පෙරේඩ්ග වෙස්සමා රශයාගේ මිස් ඔෆිෂලුන් හම කුර ගොෂලන දන්දෙන් ඩිෆෙන්ස් මිට කුර ඩිෆෙන්ස් මි ශයිකෝවා අදී චීප ඩිෆෙන්ස් ටා වල ජෙරෙස්සිමෝවා පද බේවෆුලුන් හම වේ වර ඒස්කෝ බෑරි ොඩෑගෙන් පහ අදී එංගිගෙන් ගොස්ව වේ උතුරු කොරයායකි මී රශයයා මියදුක දුනියගේ එහිතරිකම් ෆෝර්කො දෙවේනේ පද අස්කරී ගාවිල්කන් හුරි ගවම එකම් වෙස් ඒ මිකංකන් ඒගෙන් එබදේ උතුරු කොරයන් උපද්දාහවා හෝසන් 17, 18, 19 ගොස් 20 මිසේල බලාමු මි මිසේල බලාකම් ගවානමස් මී උතුරු කොරයන් හෝදාහවා වර වරගද අස්කරී ගාවිලු කමෙක්කමග ඉගින් එබදේ ඇමරිකාගේ ෆස් ගණන් හමල්දී හඟුරාමකෝ ඇමරිකාය බොඩති ගෙල්ලුන්තකෙ දිනමුග ගාවිලුකම් මියදු උතුරු කොරයාගේ නීකුලේ මිසේල්තන් හෝදාහවාර හමයිකන හෝසන් 20 වෙස් වාහකුරේගේ මිදනී සොලිඩ් ෆියල් බේනුකොගෙන් උදුස්සා අදි ගෑගනක පනරහස් කිලෝමීටර් රස්ථක දතුරු කුරා මිසයිල්ලෙක් ගොතුග අද මිසයිල්ගු තෙරෙෙන් එතක බෑර් ගලයිඩ වහිකල්තකා වෝහෙඩුත එබ්බගතිග නොකුමේ හම තාත් එකකි අමාස්තක හමලාදී හගුරාම් කුරුම්ගේ ගාවිිල්කන් ලිබිවා මිසයිල්ලෙක් ගොතුග හෝසන් 20 දුපද්දා හවා අරුග මී උතුරු කොරයා ගිපාග වා වර වරගද අස්කරී ගාවිිල්කමිකම්ග පහා කොරයගින් එබදේ එහෙන්කමුන් උතුරු කොරයායකි එයි රශයා පද ගවමකං අධි රශයා යාලා බදාකම වන උතුරු කොරයා සයිස ගිගතුන් කිතම කොඩකමග වියස්ස් තපාත් එකක ඒ තරිකම් ෝරකො දෙවෙන ෆෙම්බරුග මියද ඔයි ගවමකමග උතුරු කොරයාමස් ගබුදු කරමුන් දාතීවේ රශයා බේම බේනුම් වගත අස්කරී ඒහි තරිකම් ෆෝරකොද දෙමුන් දාකමග ඉගෙන් ගොස් මියති මිකංකමග තෙරෙම් වෙ සමදෙන් ඒගෙන් දාකමකි මියදුග දුනියග මිබුණා අස්කරී නුෆූසා භාරග බේනු කොක්ගෙන් දුනියගේ තපාත එකක සරහත්තකා ෆොන්ට ලයින්ත කොන්ටෝල් කොරන් හොළඟ දුනියේ ගම තකුම් වකින් හාසකො නේටෝයින් කොරමුන්දා මසෙක්කේ වර බොඩ තනුම් ෆේලිවමුන් දාකං
1: අද නසම් ති පහකුරෙබ රශයා අද උතුරු කොරයාගේ ගුළුන් මේක තෙරෙගම චයින වෙස් මි පහකුල මෙමි තින් ගවමගේ ගුළුන් වර බදහෙකොන් එක්කම මි ගුළුමයකො මි පෙසිෆික් සරහද්දුගේ මි ඇමරිකාගේ අස්කරී බාර මි හියනි එළිගෙන් දාන පද ගුළුමෙත්තෝ
0: තියපාහන් කොරේ පදෑන් මිහාරමයතිී භාවතෙක්ගේ අස්කරී ඉතිහාද සීදා රස්මී සිපයක බොජූදන් නෑකමග වියස් එබාවතුගේ කමෙන් උපතිගෙන් ගොස්කමග තා උපතිගෙන් ගොස්පකමග තාතයක කැනෙලිස්ටුන් ගෙන්දේ කියයාල්ත පාල්කොන් අත පාදයකක ලියුන්ත වෙස් ඒකතුග ලියමුන් දෙන් එකගෙන් ගොස්ව මියෝතිී චයින එක්සයිම් ශීජින් පින් මිදිය ජූන් මහුගේ අවබන්න දුවහ උතුරු කොරයා වේ රශ්මී දතුරු ෆොලෙක් කුරොබ්වා වේ ඊදෙන් ඒන ඒගවම කොරොබ්වා දෙවන එපත් දතුරු කමග වනී පාහා කොරවිගෙන් ගොස්වා හැන් අහරක් පහු සෝල්ල වඩාගෙන් කිම් ජෝනුන්නා බදදුල් කරවා විදාල් වී දෙගවමක දෙවඳ ගොන්නා ඔන්නානී වරන් ಎಕ್ವರಿ ಕಮ್ಗೆ ಬಾರದ ಕುರಿಯದ್ಯಮ್ಗೆ ಸಿಯಾಸಗೆ ಕಮ್ಗೆ ಅದಿ ವರಗಿನ ಕಂಕಮ್ಗೆ ದಿಗಾಮು ವರಗಿನ ಕಂಕ ನಿಮ್ಮ ಬಾ ತಫಾತ್ ಏಕೀಕಿ ಎಬ್ಬಸ್ ಮುಂತವಗೆ ಮಚ್ಚ ದಿಫರಾತ್ ಸ್ವಾಹಕ ದಕ್ಕ ಎಬ್ಬಸ್ ಗಿಂಗೋ ಸ್ವಾ ಕಮ್ಗೆ ವೇ ಶಿ ಜಿನ್ ಪಿಂಗೆ ದತುರು ಫುಳುಗ ಅದಿ ತಿಯಫಾಹ ಕೊರೆ ಫದಾಯ್ ರಷ್ಯಾಯ ಉತ್ತರ ಕೊರಿಯಾ ಚೈನಾ ಮಿತಿಂಗಮ ಕಿ ಮೀ ಏಷ್ಯಾ ಬಾರುಗ ಮಿಯದು ಎಮ್ಮೆ ಬಾರುಗ ತಿಂಗಮ ಗೊತ್ತುಗ ಫಾಹ ಕೊರೆ ಗೆಂದಾಯರುಗ ದೇಕುನು ಕೊರಿಯಾಯ್ ಅತ್ವಿದಾನ ಹಮದಾತ ಹಮದಾತ ಕು ಉತ್ತರ ಕೊರಿಯಾ ದಿಫಾ ದೀಪ ಬೇವು ಮಟ್ಟಕ ಚೈನಾಗೆ ವೆಸ್ ವರ ಬೋಡತಿ ಎಹಿ ತಿರಿಕಂ ಬೇಣು ವಾಕಮುಗ ಇಂಗಿಗಿಂಗೆ ಬದೆ ಎಹೆಂಕಮು ಮಿಕಮ ಹಮಕನಿ ತಾರೀಹಿ ಗೊತ್ತು ಇಂಗೆಂಗ್ ಹುರಿ ಕಂಕಮ ಬದಾಯಾರು ಸ್ವಾಹ ಕುರುಗಿನ ದಿಯ ನವಾಸೆ ಫನ್ಸಸ್ ಎವ್ವ ನಹರು ಕೊರಿಯನ್ ಹಂಗು ರಾಮಾಗೆ ದುವಸ್ವರು ಚೈನಾಗೆ ಗ್ಯಾಗಣಕಂ ಎಲ್ಲಕ್ಕ ಬುರಗಿನ ಸಿಫ್ಯಾಂಗ್ ಯಲು ಕೋರ್ ಹುರಸ್ಕೋ ಉತ್ತರ ಕೊರಿಯಾಗೆ ದಿಫಾ ಅವುಗ ಲಷ್ಕರಿ ತಕಾಗಿನ್ ಚೈನಾಗೆ ಸಿಫ್ಯಾಂಗ್ ಉತ್ತರ ಕೊರಿಯಾಂಗ್ ಅರ ಹಮದ ದಿ ಹಂಗು ರಾಮ ಕೊದ್ದಿ ಫವ ಆಕಂ ಎಹೆಂಕಮು ಮೀತಿಂಗ್ ಗೌಮಕಿ ಮೀ ಮೆದುಗ ದುನಿಯಗ ಅಸ್ಕರಿ ಬಾರ ಅದಿ ತಫಾತ್ ಏಕಿ ಕಂಕಮ್ಗೆ ವರ ಬುಡಂ ಎಬ್ಬಾರದುಂ ದೀಗಿಂ ಕುರಿಯದ್ದ ನಿಮ್ಮ ವಾ ತಿಂಗಮ ಗೊತ್ತುಗ ಫಾಹ ಕೊರೆಯಿಂ ಎಬದೆ ರಷ್ಯಾ ಸಿಫಾಯಿ ಯುಕ್ರೇನ್ ಗರ ಹಮಲದಿ ಹಂಗುರ ಅಂಫಿ ಫಹಂ ರಷ್ಯಾ ಗರ ಇಸ್ ಪುಟಿನ್ ಚೈನಾ ಎವೇ ರಶ್ಮಿ ದತ್ರುಫುಳೆ ಎದು ಸ್ವರ್ ಕುರೋ ಎದ ತುರುಫುಳುಗ ಪುಟಿನ್ನ ಅದಿ ಚೈನಾ ಚೈನಾ ಗ್ರಶಿ ಜಿನ್ ಪಿನ್ನ ದೆಬೆ ಫುಳು ಬದ್ದು ಕುರೋ ದೆಬೆ ಫುಳು ಹಮ ಎಕೋ ಎಕ್ಕೋ ನಿಮ್ಮ ಆಫ್ ವಣಿ ದಿಗಾಮುಗ ದೇವಂದ ಗೋಯ್ ಎಕ್ವರಿ ಕಮುಗ ಎಕ್ವರಿ ಕಮ ಎಬ್ಬಾರದು ದೀಗಿಂಗ್ ಕುರಿ ಎದ್ದಿಮುಗ ವಾಕಿ ಎವ್ವೆಸ್ ಮಿಂವರೆ ನೋ ನಾಣೆ ಕಮುಗ ಎ ವಾಕಿ ಮಿಂವರೆ ಕಂಡ ನೇಳೇನೆ ಕಮಶ ದಿಗಾಮು ಅತಿ ವರ ಬದಹಿ ಗೊತ್ತುಗ ಕುರಿ ಎದ್ದಾಂ ಕಮುಗ ಎಂಗಿಗಿಂಗ್ ಗೋಸ್ವೆ ಹೆಂಗಮು ತಿಂಗಾಮು ಮಿಹಾರ ಮಿಯೋತಿ ವರ ಬೊಡಂ ಅತಿ ಉಳಾಜಂ ಕಮ್ಗ ವಾತಿ ಅದಿ ಮಿಕಮು ಮಿ ಅಮಾಜ್ ಕೊರೆವೆನಿ ವಕಿ ಬಾಯಕು ದುನಿಯೇಗ ಅಸ್ಕರಿ ಬಾರ್ ಬೇಣು ಕೊಗ್ಗೆನ್ ನುಫೂಜ್ ಹಿಂಗ ಇಸ್ತಿ ಮಾರಿ ಸಿಯಾಸತ್ ದುನಿಯೇಗ ಕುರಿಯ ಗೆಂದಂ ಮಿಮಸೆಕೆ ಕುರ ಕಂಕಮಂ ಹಮತಿಯ ಫಾಹ ಕೊರೆವಿ ಫದಾಂಗ್ ಹಮ ಹಿಯನಿ ಎಳಿಗೆಂದಾಣೆ ಕಂ ಅದಿ ರಷ್ಯಾಗೆ ಪೆಸಿಫಿಕ್ ಫ್ಲೀಟ್ ವಸ್ ಮಿಹಾರು ಕುರಿಯೊಬ್ಬರೆ ಅಸ್ಕರಿ ಗೊತ್ತಂ ಬಾರ್ ಗತ ಕೊಫ ವಾರ್ ಚೈನಾ ವೆಸ್ ಮಿಹಾರ ಉಫದ್ದಾ ಹುವಾ ತಫಾತ್ ಏಕೀಕಿ ಕಂಡುಗ ಉಳಂತಕ್ಕ ಯಾಕೆ ಚೈನಾ ಮಿಯದಗ ದುನಿಯೇಗ ಫಾಹ ಕೊರೆಯಂಗ್ ಗೊಸ್ಸಮ್ಯೋತಿ ಎಮ್ಮೆ ಗಿನ ಅಸ್ಕರಿ ಕಣುಗೆ ಉಳಂದು ಉಫದ್ದ ಹುವ ಗೌಮ ಗೋತುಗ ಎಹೆಂಕಮು ಅಮೆರಿಕಾಗೆ ಬಾರವರಿಕಮ ಪೆಸಿಫಿಕ್ ವರ ಬೊಡಂ ಹೀನಿ ಎಳಿಗೆ ಗೋಸ್ವಾಮಿಯೋತಿ ಮಿಹಾರ ಅಮೆರಿಕಾ ಮೆದುರುಮತಿಗೆ ಬಂದೇವಿ ತಾಶೀಫ್ ವಾಯರ್ಗ ಉತ್ತರ ಕೊರಿಯಾಗ ದಿಫಾವುಗ ಕಮಗ ವಿ ಎಸ್ ಅಸ್ಕರಿ ಫೇವಳ ಅಳ ಹಂಗುರಾಮ ಕೊದ್ದಿನಮ ಆಮೆದು ಅಮೆರಿಕಾ ವರ ಬೊಡ ಫಸ್ಟ್ ಜೆ ಕಮ್ ವೆಸ್ ವಣಿಫಾ ಹಾಕೊರೆ ಫದಿ ಟೈವಾನ್ಗೆ ದಿಫಾವುಗ ಹಂಗುರಾಮ ಕುರಾಣಿಕಮ ವರ ಬಾರು ದಾಫ ತಫಾತ್ ಬಸ್ತ ಗಿನ್ನ ಮುಂದಿಯ ಫರಾತೆ ಗೊತ್ತುಗೆ ಅಮೆರಿಕಾ ಫಾಹ ಕೊರೆಯುಗೆಂದಾರುಗ ಹಿಂಗೆ ಗೊಸ್ವೇ ದೇಹಸ್ ದೇಹಸ್ ಫನ್ಸ ವಿಶ್ವನ ಆಹಾರಕ್ಕೆ ಅಮೆರಿಕಾಯಿ ಚೈನಾಯ ಹಂಗುರಾಮ ಕುರಾಣಿ ಆಹಾರ ಗೊತ್ತೋಸ್ ಅಮೆರಿಕಾಗೆ ಬೈಂಗ್ ಅಸ್ಕರಿ ಫರಾತಕುಂ ವೇ ಕುರಿಂಗ್ ತಫಾತೇಕಿ ವಾಹಕ ತಕುಂ ಏಕಂಗೆ ಗೊತ್ತ ಭಯಾಂಕ ಫೆಹನಮಸ್ ಮಿಯದು ಮಿಯೋತಿ ಚೈನಾ ಹಂಗುರಾಮ ಕುರುವೆ ನೆಫೆಂಬರ್ ಗತೋ ಎಮುನಾ ಅಸ್ಕರಿ ಗಾಬಿಲ್ ಕಮ ಬಾರ್ ವೆರಿಕಂ ಅಮೆರಿಕಾ ಕಿವ್ಯಾಗ ವಕಿಮಿ ಮರಕ ಒತುಮಾಯ ಕುಮಿಹಾರ್ ಫಾಹ ಕುರಿಂಗ್ ಗೊಸ್ವ ಮಿಯೋತಿ ಎಫದ ಮಿಯದ ಅಮೆರಿಕಾಗೆ ಅಸ್ಕರಿಯ ಮಿಗುನಾ ಇಸ್ತಿಮಾರಿ ಬಾರ್ ವೆರಿಕಮ ಕುರಿಯದ್ದ ಮಿಕುರಾ ಮಸಕ್ಕತ ವರ ಬೊಡ ಹಿಯನಿ ಎಳಿಗೆಂಗ್ ಗೊಸ್ವ ವಾ ಕಂಕಮ್ಗ ತಫಾತ್ ಏಕಿ ಫರಾತಕು ಗೆಂದೇ ಏಕಂಗ್ ಎಗುತ ಭಯಾಂಕುರಮು
1: ಅದೇ ಅಮೆರಿಕಾಗೆ ವಾಹಕ ಫಾಹ ಕುರವಿ ಅಮೆರಿಕಾ ಇರಾನ್ ನ್ಯೂಕ್ಲಿಯರ್ ಬ್ಲಾಕ್ ಮೇಲ್ ಕುರಂ ಉಡೆ ಫೇಲ್ ವೆಫ ವಾಹಕ ಬೈ ಫರಾತ ಎಂಬುಡೆದೆಂಗ್ ಮೀಗ ಮಿ ಫಾಹ ಕುರವಿ ಕೊನ್ ಸೌಬ್ದ ಕೆತ್ತು
0: ಎಂಗಿಗೆಂಗ್ ಗೊಸ್ವೇ ಈರಾನ್ ಹಮಲದಿ ಹಂಗುರಾಮ್ ಫಶಾಗೆಂಗ್ ಹಿಸಾಬು ಎ ಯಹೂದಿ ಇಸ್ರಾಯ್ಲ ಅಮೆರಿಕಾ ಅವರ ಬಡ ಗುಳಿಗೆ ತಿಯಫಾಹ ಕೊರೆ ಫದೇ ನ್ಯೂಕ್ಲಿಯರ್ ಬ್ಲಾಕ್ ಮೇಲ್ ಕುರುಮೆ ಮಿಬುನಾ ಫದ ಗೊತ್ತಕ ಇರಾನ್ ನ್ಯೂಕ್ಲಿಯರ್ ಗೊತ್ತು ಬ್ಲಾಕ್ ಮೇಲ್ ಕುರಂ ಮಸೆಕೆ ಕೊಫವಾಕಂಗ್ ಅದಿ ವರ ಬಡಂಗ್ ಇರಾನ್ ಸಿಹಿಗೆಂದಾಣು ಫದ ಭಯಾಂತ ವಿಸ್ವೇ ಅಮೆರಿಕಾಗ ರೈಸ್ ಡೊನಾಲ್ಡ್ ಟ್ರಂಪ್ ಇದೀಯ ಏಪ್ರಿಲ್ ಮೊಗೆ ಹೆಬ್ಬಣ ದೋಹು ದೇವಿ ಭಯಾಂತಕು ಏಕ ವರಗಿನ ಬಸ್ತಂಗ್ ಎಗುತು ಗಿನ್ನ ವಾಫ ಎಗುತು ಕುಲ್ದಿಯ ಕವ್ವಿದಾಳುವಿ ಮಿರಿಯಕಿ ಮೀ ಗೌ ಈರಾನ್ಗೆ ಹದವಾರತು ಹಮ ನೆತಿಗೆಂದಾಣೆ ದ್ವಾ ನೆತಿಗೆಂದಾಣೆ ರೇ ಬುಡು ಆಬಾದಿಯಂಗ್ ಎಕ್ಕ ಫಣಾವೆ ನೆತಿಗೆಂದಾಣೆ ವಗುತು ಮಿಹಾರ ಅಸ್ ಜೈಫೈ ಮಿವಣಿ ಮಿಕಂಕಮ್ಮಿ ಗೊತ್ತುಗು ದೇವಿಗೆಂದಾಣೆ ಕಿಯಾ ವರಗಿನ ಬಸ್ತಗ್ ವೇ ಗೆನ್ನೋ ಹೆಂಕಮು ಹಲೋ ರಥಂಗ್ ಎಕ್ಕೊಂಡು ನೆತಿಕೊಲ್ಲಾಣೆ ಕಮ್ಗೆ ಏ ಬಸ್ತಂಗ್ ಎಗೆನ್ನೆವಿ ಏ ದುನಿಯಾಗೆ ಹಮ್ಮ ವರಗಿನ ನೂಸ್ವರಿ ಭಯಾಂಕಫವಾಗುತ್ತೆ ಏಗೆ ಮಾನ ಏ ದೇಹವಣಿ ಏಯಿ ನೀಕುಲಿ ಹತಿಯಾರು ಹಮಲ ದಿ ಹಂಗುರಾಮ್ ಕುರಾಣಿ ಕಮ್ಗೆ ಬೀರು ದೆಕ್ಕಿ ಕಮ್ಗ ಅದಿ ಆಬಾದಿ ಹೆಂಗೆ ಫಣಾ ಕೊಲ್ಲಾಣೆ ಕಮ್ ಎಗುತ್ತ ವಿದಾಳು ಮಕ್ಕಿ ಏ ವರಬೊಡ್ ಜರೀಮಾಯ ಕಮ್ಗ ವೆಸ್ ತಫಾತೆಗಿ ಫರಾತಕುಂ ವೇ ಕಂಗ್ ಎಗುತ್ತ ಫಹ ಕೊಪ್ಪ ತೆಂಗ್ ಅದಿ ವೆಸ್ ವಿದಾಳು ಫವೇ ಹಮಲ ದೇರುಗ ಈರಾನ್ಗೆ ಎಮ್ಮೆ එමෙ බොඩති ඉන්ෆ්‍රස්ට්‍රක්චර් නොත ඉක්සෝදී ඕනිකන හිමිනේගතුන් හමදාත කුරිය දානිකමශා බෝෆෙන් රක්කා කුරා තන්තනා ෆෙන්දිබෙන් හුරි තපාත හුරිහා වසීලෙත්තක විසම එක්ක ෆුනුහුඩු කොල්ලානිකම ගොස්වේ බයං කරවා දැන් මෙවුනා නීක්ලිය බ්ලැක්මේල් මෙවුනේ කංකමුග අබදුවස් හුළඟ දුනියේ ගමතකා වගින් හසකො ඇමරිකා යහුදි ඉස්රායිල් ඉස්වේ ඔවේ ඉස්රායිල් බොඩු වසිර බෙන්ජමින් නෙතන්යාහු විදාළුව මුගෙන්දවි ඊරානු මිහාරු නීක්ලිය හතියාර උපදම් වරක් ගෑවෙහ වාකමශා මිෆදෑන් කංකං හිංගෑිකම් ගවානම් මී ඉස්රායිල් නොගේ වර බොඩු නොරක්කලේ ගොතු ඒකංකම් වෙගෙන් දාන එකමුග ඒකං එකොත බයං කොරබවාතා ගෑගනක විහි අහර පාතුවේ දිය ඒරුවස් ඊරානු නීකුලිය හතියාර නීකුලිය හතියාර උපද්දාෆයි නොවේ එදැන් එහෙකමු මෙබුණා නීකුලිය බ්ලැක්මේල් වර බොඩ කුරිය ගෙංගස වේ බැන ලගුවාමි එටමික හකතයා බෙහ ඒජන්සි අයි මෙදරි කොබ්වෙස් ඒජන්සික ඩෛරෙක්ටර් ජනරල් රෆෑල් ග්‍රොස්සි ඊරාන වඩාගෙන් තපාතයක බලාපාස් කරු මසක තවගලු බාපදෙන් කුලිය කම්බිනේරණී අබදුස් භාවතයගේ රිපෝර්ටේ අයිඒගේ බෝඩ නෙරේ භාවතගේ රිපෝර්ටෙන් නෙරම භයංකරණී ඊරානුම් සිරුගතෙක් හතියාර උපදුම් මසක කොරාකම ශක්කු කුරේවේකම ශා පුරිහමගේ බාරන්ත නුදීකමුග දැන් මිගොතන් තපාතයකගේ රිපෝට් ද නිර්මායක අනෙක් අවස් ඒවස් මිවගේ මිදනී වර වරුගද නීකුලේ බ්ලක්මේල් කරුමගේ ගොතුග දැන් එහෙනමස් මීග පාහ කොල්ලෙන් ජෙහ තන් කොළ මී ඊරන්ගේ අවහාරවගෙන් දිය කුරීග සයිම් අලියා ඇතුළ හාමනා ඒන බයංකරවා වේ ෆනා කරන ඒද නොරක්කාතරි හතියාර්තන් උපද්දා රක්කා කරම කී ඒ ඉස්ලාම් දිින් හුද කුරාකමිකමගේ ඒන ගවුණු කරවා ගමග එහෙකමුන් ඒකං නොකරන් ඊරානුන් ඒරු නිම්මා හුවේ එහෙනවස් මිහාරු මෙති ඊරානුන් වර වරගද ඉන්සාරෙ දීෆා මිබුණා නීකුලිය බ්ලැක්මේල් කුරුන් හම ෆේල් වෙගෙන් දානි ෆද ඉන්සාරෙ මිහාරු ඊරානුන් දීෆා වාකමගෙන් ගොස් වෙයි ඊරානුගේ හාතමුල් අන්බෑ හෙඩ් ක්වාටර්ස් ගේ ඉස් ඔෆිෂල් එකම ගවා අමීර් ඛාතමි ඒන බයංකරවා හුවේ ඊරානුන් හමල් දී හංගුරාම ෆෂාගතමුන් දෙන් ඊරානුන් කුරියද්දාම් විස්නා මගකි මී ඊරානුන් නීකුලිය හතියාර උෆෙද්දුන් කමුග හෙන්කමුන් ඊරානුන් NPT මොහදායින් වකිවානේ කමශා මිෆදෑන් ඊරානුන් අමල කුරන් ජස්වා ෆිහාල්තගේ ඊරානු ඔති එකම් වෙස් කුරන් තයාරක් කමුග ඛාතමි වේ එකන් ඒගොත බයං කරබා හෙන්කමුන් මියොන් හා දෝ දති ක්‍රොම්ග ෆියෝ අලාගෙන් තෆ දුනියක තෆාතේකේ ප්‍රොපගෙන්ඩා තක් කොග්ගෙන් ඊරාන් නීකුලිය ගොතුන් බ්ලැක්මේල් කුරන් මිහින් ගුණ හම හුරිහා සියාසතකේ ෆේල් වෙගෙන් ගොස් වාක එගෙන් දනී මිපදෑන් ඊරානු මිහාර බයන් කරමු මිගෙන් දාත පාතු එකකි වාහක තකුම්
1: මි ස්තිමාරි නුෆුස්තග වාහකොන් මෙ දක්කර යුක්‍රේන රශයා දෙකොළ මි හගිගතුග රශයා දෙකොළ යුක්‍රේන් ප්‍රොක්සිය ගොතුග මෙ හතියාර ගොතුග මෙ බේනුම් කරමුන් දියේ හදාගින් හුළංග මුතකුම් මිකමුග එබෙසරක එබෙස් කමේ හාසු වෙගෙන් දියතෝ
0: කියහා මෙම්වරත්ව හාසල් කුරේ ෆවනී රශයා දෙකොළ බේනුම් කුරා ප්‍රොක්සි හතියාරය ගොතුග යුක්‍රේන් හදයාගෙන් මිහාතනම් මි කුරේ වුණු කංකමුග තෙරෙන් එබ්වෙස් භාතය කාමියාවෙන් මිහාතන දිබි ෆවේතෝ බුණ තපාතයකි ස්වාතන් උපෙදිගින් එබදේ එයි මිකං ඉගින් එබදේ මිස්වාල් උපෙදෙන් ජෙහෙ තපාතයකි සබවත එමෙ පහුන් තුරුකි විලාතුක බේවුණු නේටෝගේ සමිටුග ඒ සමිටුග යුක්‍රේන් ගරයිස් වල් ජෙලෙන්ස්කි වරබඩ මාසික කුරෙවි මෙම්බර් ගාමතකුන් එබ්බස් වෙගෙන් යුක්‍රේන් ෆෑසාගේ එහි තෙරිකම ආදී අස්කරී එහි තෙරිකම් වෙස් ඉතුරු කුරන් අදි මිහාර මිකුරවේ මෙම්වර එක්ගොතකක් වෙස් නුහුදේකම ශා ඒනා හමම් දෙන් එදිගෙන් විදාළවාතිී ඒගොතක නේටෝ මෙම්බර ගමතකු අමල් කුරම් වානකම ගොවෙස් භයංකුර මේරමකුම් ජෙලෙන්ස්කී වාහක දක්වා වයර්වෙස් නේටෝ මෙම්බර ගමතකුම් යුක්‍රේනන් එහි තෙරිකම් පෝර්කොත් දිනුගේ මා බොඩු ෆරවාදය නුගෙංගුලේකමග ඉගින් ගොස් වේයි ජෙලෙන්ස්කී ඒරු එක්කුරෙවි මසෙකෙන් හම එක්ක ෆනුපුදුන් ගොස් වාකමග වේ රශයාගේ ෆොරින් මිනිස්ට්‍රීගේ ස්පෝක්ස්මන් මාරිය ජහරෝවා එකන් එකොත භයංකරවා එහෙකමුන් යුක්‍රේන් ගරස් වල් ජෙලෙන්ස්කී වර බොඩු ලදෙක්ග බෙදිවඩයාගෙන් එසමිට නිමිගෙන් දිය කමශා මිහාරු එගින් ගොස් මෙයොති යුක්‍රේන් එකොතන් ආදේශ කරමුන් තපාත ඒකෙක බුරුතන් අළමුන් දෑරුග රශයන් හම ෆ්‍රොන්ට් ලයින්ග දුව හෙද්වාක කුරියරා ගොස් තපාත ඒකෙක යුක්‍රේන්ග බින්තන්ගේ බින්තහුගේ කොන්ට්‍රෝල් අතුලමුන් දාකන් කමුග වෙස් වේ මාරිය ජහරෝ එකයි ගොත බයංකර වා එකමුන් මියොන් හා දුවහ යුක්‍රේන් ප්‍රොක්සි හතියාරය ගොතුක බේනුම් කොග්ගෙන් රශයා කුරිමටලා හංගුරාම් කොග්ගෙන් රශයා අස්කරී ගොතුන් පහත ජස්සන් නොත බලිකොල්ලන් කුරි මසකේ වරබොඩ නාකයාමිය විපවාකමශා අදි රශයාගේ තෙරිය භාවතක ඩ්‍රෝන් හමදායෙන් එහෙන් දෙවුණු කමග වියස් මී ಯುಕ್ರೇನ್ ಅಲ್ಲಿ ಬೇ ಮಾ ಬುಡ ಕಾಮಯಾಬೆ ನೂ ಕಮ್ಗ ಜಹರೋವ ವೇ ಏಕಂಗ್ ಗೊತ್ತ ಭಯಾಂ ಕೊರಬಾಫ ನತೀಜ ಹಂಗುರಾಮ್ಯಾಗ ನತೀಜ ಬಜಾ ಕಮ್ಗ ವಾಣಮ ರಷ್ಯಾ ಮಿಹಾರು ಅತ್ಲಾಫವಾ ಬಿಂತಕಾ ಹೋದಾಫವಾ ಕಾಮಯಾಬಿ ತಂಗ ಅದು ಯುಕ್ರೇನ್ ಅಲ್ಲಿ ಬಿ ಫಾ ಬುಡು ಗೆಲ್ಲುಮ ಅದಿ ದುನಿಯೇಗ ಯುಕ್ರೇನ್ ಕಿ ಏಯ್ ಎಸ್ ಅಗೆನ್ನೆ ಸಿಯಾಸತೆ ಗೆಂಗುಳೆ ಗಾಮ ಗೊತ್ಕ ಮುಳಿ ದುನಿಯೇ ಫಲೀಹೆ ಬೆ ಫವಾತಿವೆ ಮೀ ರಷ್ಯಾ ಲಿಬುನ್ ವರಬುಡು ಕಾಮಯಾಬಿ ಕಮ್ಗ ವೆಸ್ ಜಹರೋವಾ ವೇ ಏಕಂಗ್ ಎಗುತ ಭಯಾಂ ಕೊರಬಾಫ
1: ಅದಾದ ಬರಬರ ಶುಕ್ರ ಹೆಂಗೆ ತಮ್ಮ ಇಸ್ತಿಮಾರಿ ನಫೂಸ್ ದುನಿಯಾಗ ಹಿಂಗುಮ್ಗೆ ಸಿಯಾಸತ್ ನಾಕಾಮಿಯ ಬುಮ್ಗ ಹಮ್ಮ ಅವರ ಮುಹಿಮ್ ಮೌಲುಮತ್ತಕ್ಕೆ ಹಿಸಾ ಕೊಲ್ಲದೆ ಪಾಫೆ ಅವರು ಮಿಂಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ಗ ಬರಬರ ಶುಕ್ರ ಹೆಂಗೆ ಅದೇ ದುನಿಯಾ ಕಳಿಗೆ ಮಿ ಪ್ರೋಗ್ರಾಮ್ಗ ಅವಳು ತಮ್ಮ ಫಾಕೊಲ್ಲಿಗೆ ತಮ್ಮ ಮೌಲುಮಾತ್ಕೆ ಎನಿಸ್ತೀನಿ ಇಸ್ತಿಮಾರಿ ನಫೂಸ್ ಬೇಣು ಕುರ್ಮಗೆ ಸಿಯಾಸತ್ ದುನಿಯಾಗ ನಾಕಾಮಿಯ ಬುಮ್ಮಿ ಮೌಲು ಅದೇ ಮಿ ಮೌಲುಗ ಮುಹಿಮ್ ಮೌಲುಮಾತ್ತಕ್ಕೆ ಗೆನಿಸ್ತೇವೆ ಕಮ್ಗೆ ಒಮ್ಮಿದುಗ ಮಿಹಸಾ ಬುಮ್ ಪ್ರೋಗ್ರಾಮ್ ನಿಮ್ಮ ಅಲ್ಲ ವಕೀಲಾಣ ಪಾಜರಿದು ಹಾಕಂಗದೆ ವಸ್ಸಲಾಮ ಅಲೈಕುಮ್.

0: අනික්කස් අලින මිස් කෙලවත හාදහ ගිනන්න දෝ මේ වෙනේ
1: දැන් මිතුරා පරිවිම එවරක බස් ජහාන දෝ ලවතන්
0: පරිපරි මිතුරා ෆෙන්නා තී දෝ
1: කෑරින් දාති අදි හෝදණිමි
0: කෑරින් ද හෝදෙනිස්
1: ෆාතෝ අනික්කස් මීරි බෑරි ගුලිෆේ
0: ගුලිෆ දෝ තී අස්සලාමු අලයිකුම්
2: වලයිකුම් අස්සලාම්
1: ආතිම්
2: ආද
1: කොබා කිහෙනේ වණි හාලු
2: ලංගා
1: වර දොස් කොල්ලා දෝ මිදිමාවි ආද හඳගේ බුරි තැනක
0: හඳා හුන්නා දෝ
1: හඳගේ බුරි දෝ
2: දිවෙහෙස්සම හොවසීක
1: කොබා කොබා හාතිම සෙබින්ගේ
0: රෝදම හේ දෝ හාතිම්
2: ආද
0: ඒ මිහාන දැන් ඒක හොන් දොස්ජ්ජ විය දැන් හඳන්න දෙන්න බබ්බා වරි
1: හඳානි තන දක මාතිම හඳන්න උනේ තේ
0: හාතිම ඒ හැම රෙගියුලා බෑවෙරි කදෝ හාතිම්
2: ආද
0: එහෙම දැන් හඳන්න තිකේ නොවනනු නොෆෙන්න මීහගේ මතින් හඳන් වාන දෝ අබදු
2: ආරාරාෆා
0: එයි එවිගොත් කි දෝ රශ්වාන් ගෙල්ලුනිය දෝ දොස් ගොලෆා
1: ලයිතකුන් ආ කොම්මසරකන් හම කොම්මසරකන් හම එක්කොන් හම දුරජ ජෙහිලා ෆානෙක්කව සම මි ෆෙෂි අලු
0: දැන් මි ෆාරුණු දානකම බලමහිඟා දෝ
1: ඉරාද කුරෙවිය
0: කොබ කොල්ලවෙන් මෙති ජහලා හඳන්නේ මෙහර එහා වහඳන්න තුනි දෝ
1: අවහේ හඳන්න තලෙලි
0: හති මෙ මා වාශය හඳන්න තලෙනි දෝ ජහමි දෝ එදි ෆොල්ලව
2: ආද
0: කොම්බේ කාස කුරානේ
2: පොසම ආද කුරානේ පාතුන්න දෙන් රස්වන්න
0: එහෙම වරබ් බොඩ සුක්‍රිය අයගේ හාතිම් අනික සාතිමස් බද්දල් වಾಣේ කව මේ උම්මේද කුරානේ ආගමෙන් ඇගේ වකිලන් ලවජහ දෙනගේ
2: ආ

0: ඩයි යෝ ෆාතුම් තිහාවරක මිල වඩුවේ මෙහර
1: තිහාවරක අබදු දෙන්
0: හවීරුවස් රේගඩුවස් ෆතිහුවස් ගේම්වෙස් බේරුම්වෙස්
1: මෙති කානිවල්ග
0: පSMගේ මී ෆීෆා කානිවල් කුඩකු දිග හවීරා රේකට ඔන්න කුලිවර තකාමි හුරිහා එච්ච හුරිහාතනක සම ඉවේල් වෝල්ඩ් කප් කලවතත්ද
1: මෙහර FMගේ වෙස් වර ගෙනන් එහු තෙරින් එදනේ හම මිලව
0: හම ශකීරාගේ ඩයිඩයි
1: රීතියේ දෝ හම
0: හම වර හිග්ගෑම ලව හම ෆුරතමාම ෆුරතම අඩෝ අ හිකුරි හම ඒහා කම කුණු දෙකමකු දෙන් අඩුයිද ෆෙශීම
1: මුණ තාම් ගොතික මේ වෝල්ඩ් කප් කමි කියලවත හම වරම ශුරුවේද
0: හා මේ ෆාරකම හම ලවත වර තෆාතුද එහෙන් හර්ත කපලා
1: ආල්ගො මෙන්න වහක දෙකේ කන තේබෝ තේ බෑවරක ගුලි
0: ආ අස්සලාමු අලයිකුම්
2: අලයිකුම් සලාම රස්වන් කියනේ
0: රස්වන් හම ඉරාද කුරෙපියා වරක් බරාබර කියනත තිකොළ හා
2: ෆාතුම් කියන්නේ ෆාතුම්
1: කොබා කොබා නංගලු නායිලා කියනේ
2: ආල්ගොලු සරංගලු
1: කොබා රස්වන් ප්‍රථම සෙගෝාලි
0: වර දුවස් කොස්සේ දීමා විදෝ නායිලා ආදේ හා වර දුවස් කොස්සා හිම හම උම්මේද කරහම වරන් රගල සිහතක් ගහුරිකම
1: ඉරත් කෙ රංගල දෝ නායල
2: ආද රංගල අලමඩ
1: නායල කොබ කොම් ටීම් එක සපෝට් කරානි මිරෙ එබ කුලේන
2: දේ ජහරන් ඔටි දෝ
1: මා ලස්තෝ
2: ආයි කෙ අලගඬු මේ දේ බාලි බ්‍රසිල් ලා සපෝට් කරානි
0: අහා බ්‍රසිල් දෝ හෙ විපාර ඉගෙන සිවිදාට සපෝට් කරම
1: ඒ මිරෙ එහෙම ඒ ටීම් දෝ
0: ආද රගලේ මිහාර මේ හුරියා සුවල කරේ බෙංගෙජේ නද ෆාතුම් සපෝට් කරේ කොන්ටිම ෆාතු කොන්ටිම සපෝට් කරේ
1: අලොන් මිහාර
2: ෆාතු කොන්ටිම
1: මොළවටි මේ බලාප දෙන් ඉගෙන ඉතුරු ඇච්චි
0: කොතිකස් කමුදාවස වල ඩොම්
1: ඒකට මේ හුන්න නිරස්වන්න
0: ලෂ්වන් කා ෆැෂන් ඉස්සර හැම ඉංග්‍රීසි විලාතක සපෝටර්
1: ඒ හැමගේ නෙමීන නායලා ගාතු දෙපුණි ඉගෙන නේංගි සපෝට් කරා ඒ නගලද එහෙම සපෝට් කරනවා වානේ ගේ මිරෙ
2: ආද බලන ඉරද කරවි
1: මොළු කරනවා
2: ආ
0: දෙ නයිලයි නොද කුලෙන් අරණි කියම නයිලා
1: කරින් සපෝට් කරා මේ මොළු
0: කොබ කොංකා ලවත කාම කො අඩෝ හෙනි නයිලා
2: අඩෝ හන් දිවහිලා බව සම හින්දි ලව අඩෝ
0: බත දෙ මේ ෆහරු හැම චාටු ගෙවනේ මිරෙ මි અને હાસે કો ફૈલાવ કે કોબા
2: ઇન્નાની ઉમર જાહેર
0: મૂણેતી હિંગેદે
1: એ નાલાગે ફેવરિટ એદો
2: આદે
0: મે હમ વારા હિગામ લાવેંગે રશવાન્સ વારાં આડો હી લાવે મે
1: મેગે મે ચાટુ ગ મે હિમુનેનો હમ મોલે વે હિગામ રીત લાવત કે દે કુરિયા મે હારા હુરી હાચ મિક્સ વેગેદો
0: એ વેગેં આ હમ વારા હિગામ લાવત કે મે એહમ કોમ્બેક હાસે કોલ્લાન
2: වරතම වාස මේ අලුගන්න නන්නෝට පොඩි පරාසෙන් දැන් කන්ට්‍රෝල් ගහවිතිම දැන් පාතුන් දැන් රසවන හස දැන් අඩු ගැටීම නෙමුනේ
1: වරප්පඩ ශුක්‍රියා එංගේ නයිලා ලවජා දෙන
0: ආ බාජේ වේකන් ඉතින්ගේ
2: ආ බාජේ වේකන් ඉතින්
0: ආ වකිලානිගේ
1: රස්වන් මෙහාර මිජේනේ මිලවයාක අල්ගොමෙමස් වකිලන් ෂේ මිෂෝනි මාලා මුති ජේ
0: මිහාර වර වගත කොට තැපතිය මිජේනේ ඉම්මාල
1: එහෙම හින්නේ
0: දේ මෝරතක මිලව ජහදෙමු
1: nemala vaki velan de mirege show phoneum ga me suda me ehi terivi technical gotu then producer ki samia uri habe phones var ama rakha teri ufa veri de kedam algo me mirege show esni mala fimba kulani assalamu alaikum
0: assalamu alaikum

නොවේ ගොමි සලන්තය ඩෝඩාති දෙ යක ගොඩ රු කොළ තරේ ගවමන ඉවිගෙන්දාන ඉංගලන්ගේ ගොමි සලන්ති ගොම ගොල්මි සලම පහුග දෙ මැචුගේ හෙන් කදතක කරිය දාන තිබේ නාම හුරිහක මස්ති බරකුල් නහම ගිස්තුවේ තවන මසය කරන්දා.

0: මඩුවක බොල කොට කොෆි නොනි මඩුවක කුරිමති බෝර එන්ඩසන් සෙල් ිස් ක නැක්ව තකට පහත්
1: දවතර මිසාර ලේකාරට ෆොම්බලාසේත ඔස්සේඩුක නාදිංර හොරි මඩුවක බොල ලිබ
0: ෆෘතමහාෆොන් හැම්මිනට කුලේ බෙස්කොල කල්ලන්ට නුජයති කීපර කුරියෆොන් වාදන නොවේ කීපර රිය බේරනක පිට කන කාර බා කරිය ොන වාද බල මෙතන හොස ගස ඉලන් හ මෙදතර ර බොලු කර ොන වාද බොල ිය ර පිට වද න මෙත හලන් මිහිරි හල නතර පිට පට කර ඇතර කොල්ල බොල රිය බේරු පිට ඇතර ිාක ඉන්න කුන් ඇත්ලි බොල මෙතරෙන් අත්තදන් කුරිය සරිමති නොගකාරක දම් කාරපද නොවේ කුරුන් තෙරයා බෝල ලිබේතෝ මසය කර ඉංගලන් කුන්තර අත්තර ෆව ආ ගෑගනක මෙතින් හස මෙතරවර අරමති බෙලිහම් දෙම්ම බොල අත මුමතරේ නොවේ කුන්ත්‍රය ෆවල් කුර ජෝ කුරිය ෆොනවාදන නික්ලස් ඕ රේලි එන්ඩසන් එන්ඩසන් බෝල ෑන් ඉන්ලන් හත අනමචක ජෙල පරමතින් කුරිය දෙම් බෝලත්ලන් කුරිය මෙදන ස්ටෝන්ස් මෙතුන් කෑර ජයතන්කොල පාතුන් එතරෙන් අනෙකවස් ඉංලන් හාතන මෙතුන වැරකරෙලි අත ඩික්ලන් රයිස් අතු අනිරත් අරමති රේලිය දිම් බෝල අත හරමති නො කෑර හත් මෙති හ සබ දෙව බෙලි බොල ලිබ මසකර නතන අතන්කොල පාත මෙතුන කෑර පාත දෙම් බොලත්තන් කුරිය රේලි සංසකතිම නොව හාතර නොව හුරිහකොතර පාත පෑබම තිබි සංසකතරය කුරමිර හමයකන හාලන්ඩ ඉංලන් කුන්තරින් අත්තා කාරයු කුන්තර යසබර තන්කොල පාතනකස් ඩික්ලන් රයිස් අත්ලා සංසකතරේ හෙන්ඩසන් ගේහි ගේ ඇත්ලන් කුරේජ අන්ර තන්මති කුරේ දිම් බොල කොට කොල්ල ජෝන් ස්ටෝන්ස් මදරෝ කෑරි පාත කුරිය දිම් බොල අරයි සත්ලා බෑකොල පාත සැක දිම ඉංගල හතර ඇවර තංගල පාතුන් දෙම් බොල ලා ෝරේලි ෆරා අරිමති කුරිය ෆොනවාද බොල මතිමති කොට කොල්ල එන්තන ගෝඩන් කොට කොල් යසල බල තංගල බාරෝ ජත්ලෑ නොවේ කුන්තරින් අත්ලෑ කුරිය සෝලෝම යන්නන සොලෝ රක්කාරි කාරි මෙති කුන්තර හම ෝට් පස දාල ඉංගට කුන්තරෙන් වරක්කාරරි ජසාද බල ාන ැස ඇන්ඩසන් සසකකාර ඉංගන් හාතර අත සසකල් කොලා දිමාන කුරිය ටෝන්ස ටෝන් මනකුල්ල මෙදන කාර හට බො පා දමා කර න තරම ති බල කුරේ ගේෙහි කුරිය දිම් බල අත්න ඇන්ඩසන් ගෝඩ න ගෝඩ හ දසම න හත අත් අතර තිම් බලත් හරි කේ න ර තරමති කුරිය ලෝන් පස රද පට න මඩුව එක බොල කොට කර කුරමතිබ ඩේවිඩ වල් අතන මඩුව එක ෆව් අනික් ඔසඩ සම් පාත නොව කුන්තර පාත ඒරි අතරැදි මුලත්යන් කුරිය මෙනි කෘෂ්ට ායි ලැකුට පාත ඒරි අතර හුරු කීපන ඉපරකර ො කුන්තර කුර මෙ කාර ල ඉග කුට නක්ව ට ජස බොල මෙතර හර හත කර බල ඉලන් කුන්තර අත්ලා ඇතරයි ලයිස් ක මට ා රිය ර කොන්සය මදි පස ලත ගේහ මෙතර ල හතර කර ොල සක ො මර කුන්ත ති බල ත කර ටෝ ම ො ට ොලත් කරිය සෝල බොලත් කරිය න්න හම ස නොව කුන්ත දී ල ොලත් හ කුන්ත ොලත් ර ල තකට පාත බල සෝම බාබොට ස්වාත හ මෙතර මදින ැස් නොව හතර දිින් බොල. කොල්ලා පාත ජේලා මෙතරෙන් අනිකස් තංකොල පාතු හොඩගෝඩ් අනිමසින්දිින් බොල හා පෙදෑසම නොව කුන්ති අත්ලා කාර කුන්ත්‍රය ජස්සල් එන මෙදින සෙන්ඩබර්ග සන්ඩබක් ති බල සසක කෑර නොව කුන්ත අත්න ල අරමති කර තිින් බොල මාටි නොඩුවර අත්ලා මෙතු කෑරි නොව කුන්ත්‍රය බොල ැන් පාත ජෙලනිය සෝල් අතා ව්‍යවර තංකොල පාතු දිම්බල දූලියන් හත මෙතර ර කුන්තක නොව හතර නොව කුන්තර හර මඩුවන බොල කොට්‍රක කරනමි මෙතරෙන් බොල ෆැගස්

0: Han är för att armat är en kast div. Riosson. Riosson fattar dier i ekärin. Det är bara att den så håller. Alltså han är för att armat är en kvar. Jag skulle att det vill ha mig med dig. Han bara kontrar kolla. Han kunde vet om honom i Soldrik. Fattar penetrar ekärin. Hur kommer det att hänga alla. Ska jag gå till att bolla i fan. Kuri gilla. Fattar gilla med en lång pass. Det kan vara short pass. Det kan vara. Nove half tere nove kontrin fahata kuria kulem menen short pass ta ke hada lage dieri ek penalty ek anadi mal bola tan kuria ngas afke penalty ek ari anka jasal bola kula fahada area no mate ur kontrin anfer tar mate di farmati no ek ari hame da san bola tan kuria nove kontrin men half tere sen sakad ma jela farmati mate ek ari din bola e farmati kuria fona kur mate ur england kontrin ek ari je ber vi o nove gello 12 mit fortum ma fun kulef lande no jeves ko nove kontrin martin odogot Kari Rukuntria Patrick Baga Jasad Bag Tangle Fatah Medasa Rukuntria Gadif and Bolifat Damala Contra Kula Hingala Fasanafra Taramatin Kuria Dimbo David Mola Wolf Kuria Dimbo Taf Hafi Haribatin with Dini Erika Julian Rioson Rioson Fatah Dimbo Haf Medasa Takuri and Frataramatin Somo at La Bakal Tankas Fatah Penetri Akari Rukuntria Rioson Penetri Akari Bolatak Kuria Gilan Frataramatin Kuria Dimitra Varakar Armatin Dimbo Bear with Sensa Kadio and Medro Akari. England after England Kuntering Lemas Gehi Kuria, Medro Akari and Nimbola Tlamdini. Elliot Anderson, Sensa Kadimal, Novi after Nimbola Jasahara is an Afra Tarmatin Kuria, Nimbola Tlafato, Anthony Gordon, Atlantino Akari and Fata Tangle Fatim, but Sensa Kadimata and Kas. Declare race Medro Akari, Kiko Penkar, and Boran Fatam, Anderson, Elliot Anderson, Hamidas, and Novi after Bolif and Marmon Kurijila, much at the only Metro Tangla, Fatu Kuritim, where he could take any Divianica, Elliot Anderson, Anderson, the side of Volkar, the country among Gay, he at Laf, Uri and Ramon and Uriha, Kuntering England, Uriha, Kuntering Keeper Fiva, Madueke, Kurimata Benova, the Kuntering and Atto Fat and Bilatangla Fat, half committing has seven Dimbola Kuria. Stones at Lafat, Sensa Kadmanas, Tangle Fat, Ethering Elliot Anderson, Anderson Sensa Kalber, Nick Megum, Novi after a Marmon on Duella, Bolif and Kurian Ascari, Kunta, Jasadi Monikas, Anderson, and Midden Anderson, Sensa Kola, the Mother Kuntri, Adi, Bolif and Fajil, Rice, Anikas Anderson, Anderson Dimbol, Kasfat, Tangle Fat, or really. At the Fatman dear Madue came with any armature of Varakari, Kuria Jilla, half in Medinghas and found him a Consa Consa Kuria, Elliot Anderson, Fatum Sensa Gadman, Dimbata, Gari Kuntra Jasali, Anderson, Erikas, Animatin Divi, Consa, Consa Bolif and Father Jilla Marbodes, Father Rice, Dimbol Sensa Kakari, Atlag, England, half to Kuria, Tangle Kuria, Dimbol Atlag, Gayhi, Mark Gayhi, Medro Akari, Alfaratarimatin Kuria. Declare Rice, Arimatin Wacker in Madueke Murni. Noni Madueke Terry, Rice Hamida Sabanova half Terry. But a short pass to Jami Farkuria, Laditangla Kuria, Dimbora, Anthony Gordon, Penetri, Adman, Atlanta, Trekari, Dia Kuntri, and Nova Kuntaka, Natua Kuria from Alge Bolam Farmidi. Corner Kabol Libeto, Julian, Riogon, Masay Kurianess. Corner Kabir Venegari. Turtama Corner. England di be fanar met furtama fun kulay fun dande nujhe ali tan kole fohi kulume ferigen danius vara kari kari short pass tak jaage kor nagadani declan rice corner nagade england ge ke de tinen hatare fai hakulun tri penalty te gol de de kulun tri mati Nagandi go the Canadi Malo, Nova Country and Difakuri Bola area bear for Lemon and Bearman half a medal for a penetrate at the Malo, Anderson Hori Bola Bearman, the Dula Bolek was Nagaf Elda Elliot Anderson, Bola Family Elden will have Bola Bava left Mihar Elamidi Kunsa Kunsa Fat Anderson and ever a Fat on the Molat left Stones එතරෙන් කුරියද්දී බලත් ලෑගෙන සෙන්ඩර්සන් වාච සෙන්සකල් කැරින් අසාව මෙදාසාව කුරියද්දී ෆෙන්තුනි ගෝඩන් හප් මෙදවර පෙනටේ කැරින් කුරුමතුරු කුන්චන පැයිරිය තරෙන් නගාදෙන් මෆා මලාදා ෆස් තංගල ෆාදර් කැරින් කුරුමතුරු රයිස් සම්මෙදිනි දැසෙෆන් ජසයි බලනින් කැසේවර ෆාදර් සෙන්සකල් දිමාල් ගේහි ඇත්ලා කුරියන ෆරත් අනිමදින් නින් පැතන් රේලි කුරියද්දී ෆි නොනි මඩු එකේ කුරිය පෙනටේ ඇඩ්වාන්ඩින් බෝල් ලංගලන් කුරුත ජාම් තරින් ඉංගලන් කුරුතින් වෙට්රින් නෝගේ කුරුතින් කුරිය ෆෝමාලි බෝල හප් මෙදාස අනික් කැස ඉංගලන් කුරුතින් අත්ලා තංගල ಫಾತನ್ ಡಿಕ್ಲೇನ್ ರೈಸ್ ಸೆನ್ಸಕ ಅತಿಮಾಲ್ ಅತ್ಲ್ಯಾಂಕ್ ಕುರಿಯ ಮಡಮಡು ಮೇತ್ರೆ ವದಿಗೆಂಗ್ ಮಿಯನ್ ನೋವೆ ಹಾಫ್ ತರೆಂಗ್ 16 ಮಿನಿಟ್ 17 ಮಿನಿಟ್ ಮಿಯರ್ ಕುಳೆ ಇಫ್ ಎವ್ಸ್ ಕೊಳಕ ಲಡೆ ನುಜೆ ಒರೇಲಿ ಕಾರಿ ಜಸ್ಸಾ ಇಂಗೋಳ ಡಿಕ್ಲೇನ್ ರೈಸ್ ಬಾಲ್ ಪೊಸಿಷನ್ ಬ್ಯಾರ್ ಆಫ್ ಇಂಗ್ಲೆಂಡ್ ಫಸ್ಟ್ ಓವರ್ ಫಸ್ಟ್ ಪರ್ಸೆಂಟ್ 32% ಗೆ ಮೊತಿ ನೋವೆ ಎಂಥನಿ ಗೋರ್ಡನ್ ಪೆನಟ್ರಿ ಅದು ಬಲತೆ ಏರಿ ಅತ್ರ ನಗದಿ ಬಲ ಗೋಲ್ ದರೆ ಕಾರಿ ಹುಡುಕೊಂಡು ತಿನ್ ದಿಫಾ ಕೊಫ್ ದಿಫಾ ಕೊಬ ಅತ್ಲಾ ಮನಿಕಸ್ ಹಾಲೆಂಡ್ ಫಾತ ದಿಂಬೋಳ ಅತ್ಲಾ ಕುರಿಯ ಮನಿಕಸ್ ಫಾತ ಜಸ್ಸಾ ಬಲ ಇಂಗ್ಲೆಂಡ್ ಕುಳಿತ ಅತ್ಲಾ ಡಿಕ್ಲೇನ್ ರೈಸ್ ಅಂಡ್ ಫ್ರಮ್ ತಾರ್ಮತಿ ಕುರಿಯ ದಿಂ ಸ್ಟೋನ್ಸಂಗ್ ಅರಿಮತಿ ಸೆನ್ಸಕಲ್ ಅರಿಮತಿ ನೋಗಾ ಕ್ಯಾರಿಂಗ್ ದಿ ಜಸ್ಸಾ ಲಿಖಾರಿ ಹುರಿ ಗೇಹಿಯ ಕುರಿಯ ಮೆತ್ರೆ ದಿಂಬೋಳ ತಂಗುಳೆ ಫಾತ ಒರೇಲಿ ತಾನೆ ಫಲತ ಅಮೆರಿಕಾನಿಕಸ್ ಗೋರ್ಡನ್ ದೀಫಿ ಗೋರ್ಡನ್ ಕುರಿಮತಿ ಕುಳಿತು ನಟ್ಟು ಪೆನಟ್ರಿ ಅದಿಮಾದ ಬೋಳೆ ಫಂದಾಮ ಕುಳಿತು ಅಮಿದಿ ಎಂಡಸನ್ ಎಲಿಯಟ್ ಎಂಡಸನ್ ತಂಗುಳೆ ಫಾತ ಮೆದಾಸಂ ಒರೇಲಿ ಒರೇಲಿ ಅತ್ಲಾ ಕುರಿಯ ಬಲಿಹು ಎಂಡ್ ಪೆನಟ್ರಿ ಅದಿಮಾಲು ಮಡು ಎಕೆ ದೀಫ್ ಕಂಟ್ರೋಲ್ ಕುರಿಮತಿ ಎಬ್ಬ ಎಂ ನೋವೆ ಕುಳಿತ್ರಿ ಯಾಗ ಜೀಫ ಬೋಳ ಬೇರ್ ವಿ ಎಲ್ಲು ಮಕ್ಕ ಇಂಗ್ಲೆಂಡ್ ಎಲ್ಲು ಮೇ ನೋವೆ ಪೆನಟ್ರಿ ಅದಿಮಾಲು 17 ಮಿನಿಟ್ ಕುಳೆ ಇಫ ಲಂಡನ್ ನುಜೆ ವಿಸ್ ಬಯಕ ಕುಳೆ ಮೆದನಿ ಇಂಗ್ಲೆಂಡ್ ಕುಳಿತ್ರಿ ನೋವೆ ಹಾಫ್ ತೆರೆಗ ಹಾ ಮುಳಿಂಗ್ ಮೆಚ್ ಫೆರ್ನೇಸನ್ ಡಿಕ್ಲೇನ್ ರೈಸ್ ಫಾರ್ ದ ಸ್ಟೋನ್ಸ್ ಎಲಿಯಟ್ ಎಂಡರ್ಸನ್ ಒರೇಲಿ ಕುಳಿತ್ರಿ ಜಸಾಯ ಮೆತ್ರೆ ಬೋಳ ಅತ್ಲಾ ಕುರಿಯ ದೀಫ್ ದಿಂ ಬೋಳ ಅತ್ಲಾ ಆಸ್ ತಂಗುಳೆ ಫಾತ್ ಮನೆ ಕಾಸ್ ಸ್ಟೋನ್ಸ್ ಜಸಾದ ಬೋಳ ಬಯಹಂ ಫಹತ ಸೆನ್ಸಕ ತಯಾರಿ ಕುಳಿತ್ರಿ ಸೆನ್ಸಕ ಬೇನು ಎಲಿಯಟ್ ಎಂಡರ್ಸನ್ ಎಂತ ಕುರಿಯ ಅಣೆ ಕಾಸ್ ಮೆದಿನಿ ಗೋರ್ಡನ್ ಗೋರ್ಡನ್ ಬೋಳ ಕುಂಟ್ರಾ ಕುರಣಿ ಕುರುಮತಿ ಬಿಫಾರ್ ಸಭೆ ನೋವೆ ಕುಳಿತ್ರಿ ನಟ್ಟು ಫಾತ್ ತಂಗುಳೆ ಎತ್ತರೆ ದಿಂ ಬೋಳ ಕುಂಟ್ರಾ ಕುರಣಿ ಒರೇಲಿ ಮೆದುತ್ರೆ ವದಿಗೆ ಅರಿಮಚ್ಚು ಕೆಂಬರು ದಾ ಕುರಿಯ ಜಯಂಗುಳ ಫಹತ ದಿಂ ಬೋಳ ಅಣೆ ಕಾಸ್ ದೀಫ್ ಗೋರ್ಡನ್ ಎಂತನಿ ಗೋರ್ಡನ್ ಪೆನಟ್ರಿ ಕಾರ್ ಕ್ಯಾರಿಂಗ್ ಆಸ್ ಪೆನಟ್ರಿ ಅದಿಮಾಲ್ ದಿಂ ಬೋಳ ಕುಂಟ್ರಾ ಕೊಲ್ಲೆರ್ನಿ ಕಾರಿ ದಿಯ ಕುಳಿತ್ರಿಯ ಅಷಾರ ನಂಬರ್ ಕುಳಿತ್ರಿ ಎಂತನಿ ಗೋರ್ಡನ್ ಅದ್ದ ತಂಗುಳೆ ಫಹತ ಹೆಂಗ್ ಕುಳಿತ್ರಿ ನಾ ದಿಂ ಪೆನಟ್ರಿ ಎತ್ತರೆ ಬೋಲು ಕುರಿಯ ಫೋಣ ಗೋಲ್ ದೇರಿ ಎತ್ತರೆ ಫೆಣಜಿ ಗೋಲ್ ಅರಿಮತಿ ದೇವತ ಗೋಸ್ ಪೇರ್ವಿ ಕುರಿಯ ಫೋಣವಾಲಿ ಬೇಲಿನ್ ಕುರಿಯ ಫೋಣವಾಲಿ ರೋಲ್ ಕುರುಮತಿ ಲೀಫ್ ಎಜ್ಜೆ ವರಂ ಹಮ ಫೋರಿ ಎಣ್ಣೆ ವರ ವಳೋ ಕುರುಮೆ ಫೆಣಿಗೆ ಮಿದಾನಿ ಅದಿಯ ಮಿದಿಯ ಗ್ಯಾಗಣಕ ಸತಾರ ಮಿನಿಟ ಬ್ಯಾರ್ ಗಿಣೆ ಆಗುತ್ತೆ ಬೋಳ ಹಿಫಾಟ ಇಂಗ್ಲೆಂಡ್ ಕುಳಿತ್ರಿ ನೋವೆ ಹಾಫ್ ತರೇ ಕುಳೆ ಮುದ್ದಾತ ಅವಳು ಫೆಣ್ಣೆ ಬೇರೆ ಹೋದೆ ಬೋಳ ಜಾಹುತ್ತರೆ ಕೊಂಡ ಕುಮಸರ ತದೆ ಬೇಗ ಎಣಕೊಂಡು ಹೆಂಗಳಾಗಿನ ಹೆಣ್ಣು ಬಸ್ ಫಾರ್ವಾಕ್ ಬ್ಯಾರು ಜಿನೋವೆ ಕುಳಿತ್ರಿ ಹೋದ ಕುಳಿಮತಿ ಜಿ ಬೋಳ ಹತ್ತಲಾಗಿ ಅರಮತಿ ಆಸ್ ಕುರಿಯ ಫೋಣವಾದ ಜಿ ಬೋಳ ಸೆನ್ಸಕಲ್ ಕ್ಯಾರಿ ರೈಸ್ ಕುರಿಯ ಫೋಣವಾದ ನೋವೆ ಕುಳಿತ್ರಿ ಆಗ ಜೀಫ್ ಜಿ ಎತ್ತರ ಫೌಲ್ ಇಂಗ್ಲೆಂಡ್ ಕುಳಿತ್ರಿ ಅಜ್ಜಂ ಇಂಗ್ಲೆಂಡ್ ಮೇತ್ ಲೀಫ್ ನೋವೆ ನೋವೆ ಹಾಫ್ ಮೆದಾ ಸಾಮ್ ಮೆದವರು ಕುಡ್ತಾಂಕುಳ ಸೆನ್ಸಕ್ ಅದು ಮೆದ್ರೆ ಬರ್ತಾಂಕುಳ ಅರಿಮತಿ ನವಾರು ಮಿನಿಟ್ ಹಿಂಗ ಮೇತ್ ಫುರ್ತಮ ದಂಡೆ ನುಜೆ ಬಿಸ್ ನೋವೆ ಕುಳಿತ್ರಿ ಹಾಫ್ ತರ ಬೋಳ ಅತ್ಲಾ ಪೆನಟ್ರಿ ಕೆನ ಫಾತ ದಿಂ ಬೋಳ ಅತ್ಲಾಂಕ್ ಕುರಿಯ ಪ್ಯಾಟ್ರಿಕ್ ಬರ್ಗ್ ಕುತ್ತಾಗುಳೆ ಫೋಣ ಹೆರಿ ಕೆನ್ ಡಿ ರೇಖೆ ಬೋಳ ಅತ್ಲಾ ಫೋಣ ವಾದಿನ ಕುರಿಯ ಫೋಣ ಜಿ ಬೋಳ ಕುರುಮತಿ ಕುಳಿತ್ರಿ ಜಿ ಫೇರಿ ಅತ್ತರೆ ಫಾತು ದಿನ ಕುಳಿತ್ರಿ ಹಾಗೆ ತುರ್ ಬೆಂಡ್ ಬೋಳ ಅತ್ಲಾ ಕುರಿಯ ಬೋಳ ಮೆದ್ರ ಹುರಸ್ಕೊಂಡು ಆಸೆ ಇಂಗ್ಲೆಂಡ್ ಹಾಫ್ ತರ ಏನಕ್ಕೆ ಆಸೆ ಇಂಗ್ಲೆಂಡ್ ಕುಳಿತ್ರಿ ಬೋಳ ಅತ್ಲಾ ಜಾನ್ ಸ್ಟೋನ್ಸ್ ಮಾರ್ಟ್ ಗೈ ಹಿಯ ದೀಪ್ ಮೆತ್ತರೆ ಏನು ಬೋಳತ್ತೆ ಮಡಮಣ ಕುರಿಯ ಸೆನ್ಸಾಕ ಅರಿಮತಿ ಆಸ್ ಮೆದ್ರ ಕ್ಯಾರಿ ವೇಲ್ ಆಫ್ ಇಂಗ್ಲೆಂಡ್ ಹಾಫ್ ತರೆ ಮೊಳೆ ಮೆದ್ರ ಹುರಸ್ಕೊಂಡು ನೋವೆ ಹಾಫ್ ತರೆ ವದಗೆ ಕುರಿಯ ಸೆನ್ಸಾಕ ಕ್ಯಾರಿ ಆ ಸೆನ್ಸಾಕ ಕುಳಾದಿ ಮಾತ್ರ ತಂಗಳ ಸ್ಟೋನ್ ಸಂಗ ತಂಗಳ ಫಾದ ನಿಂಬೋಳ ಡಿಕ್ಲೇನ್ ರೈಸ್ ಅನ್ನ ಫಲ ತರಮತಿ ಕೊನ್ಸಾಯ ಕೊನ್ಸಾ ಕುರಿಯ ದೀಫಿ ಮಡುವೆಕೆ ಮಡುವೆಕೆ ಕೊನ್ಸಾಯ ಸೆನ್ಸಾಕ ಅಜಿಮಾಲ್ ಏನು ತಂಗಳ ಫಾತ ಒಣ ಕ್ಯಾಸ್ ಜಸ್ಸಾಯ್ ಜೋನ್ ಸ್ಟೋನ್ ಸಹ ಕುರಿಯ ತಿಂಬೋಳ ಮಾರ್ಕ್ ಗೈ ಹಿ ಅತ್ಲೆನ್ ಸೆನ್ಸಾಕ ಅಜಿಮಾಲ್ ನೋವೆ ಹಾಫ್ ತರೆ ಮಡಮಣ ಹಿಂಗಾಲ ಬೋಳ ಕೊಟ್ಟಮು ಕುರಿಯ ಮೇನ್ನಿ ಅದಿವಸ ಬೋಳ ಕೊಟ್ಟು ಮಡಮಣ ಕುರಿಯ ಆಸ್ ಮಾಡು ಬೋಳ ದೇಹ ಕಣ್ಣುಳೆ ಎಬ್ಬಿಸ್ಕೊಳ್ತೀರಿ ಈಗ ನೋವೆ ಹುರಿ ಹಾಕೊಳ್ತೀರಿ ಫಾತ ಫ್ಯಾಬ್ ಆಮೇಲೆ ತಂಗೊಳ್ಳೆ ಫಾತ್ ಹೊರೇಲಿ ಫ್ರಾತ ಮತ್ತೆ ದಿನ ದಿಂಬೋಳ ಕೊನ್ಸಾಯ ಕೊನ್ಸಾ ಕುರಿಯ ದಿಂಬೋಳ ಅನಕ ಫಾತ ಕೊನ್ಸಾಯ ದೀಪ್ ಮಾ ಗೈ ಸೆನ್ಸಾಕ ಹತ್ತಿರ ದಿಂಬಳ ಹತ್ತಿರ ಸೆನ್ಸಾಕ ಬೇರೆ ನಿಕ್ಮಿಗೆ ನೋವೆ ಹಾಫ್ತರ ಕುಡಿ ಹಸ್ಮೆ ಹತ್ತಿರ ದಿಂಬಳ ಕೊನ್ ಅನಕಾಸ್ ಗೈ ಗೈ ಕುರಿಯ ಹೊರೆಯಲಿ ಹೊರೆಯಲಿ ಫಾತು ಗೈ ಜಸ್ಸಾಲ್ ಕ್ಯಾರಿ ಹುಡುಕೊಳ್ತೀರಿ ಕುರಿಯ ದಿಂಬೋಳ ಜೋನ್ ಸ್ಟೋನ್ಸ್ ಅತ್ಲಾಗಿ ಅಣಕ್ಯಾಸ್ ಕಾರ್ಯ ಹುರು ಹೆಂಗೆ ಕುಳಿತ್ರಿ ಕಮ್ಮಿ ಜಸ್ಸಾಲಿ ಐ ರೈಸ್ ಅತ್ಲಾ ಪೆನಟೇರಿ ಹತ್ರ ನಗಾ ದಿಂಬೋಳ ಪೆನಟ್ರಿ ಕಣ ದಿಂಬಲ್ ಬೇರು ಕೊಂಟ್ರೋ ಕೊಲ್ಲ ರೇಲಿ ಕೊಂಟ್ರೋ ಕೊಲ್ಲ ಫಾತ ಹೆಂಗೆ ಬರಲಿಲ್ಲ ಹಾಫ್ ಹಾಫ್ಗೆ ವ್ಯತ್ಯಾಸ ಅಂತ ಅವಳ ಫಾತು ಎತ್ತರೆ ದಿಂಬೋಳ ಅತ್ಲಾಫ್ ಅಣಕ್ಯಾಸ್ ಕುರಿಯ ರೇಲಿ ರೇಲಿ ಹಾಫ್ ಮೆದಾಸನ್ ಬರ್ತ ಮಡಮಣ ಬಳ ಕೊಟ್ಟಮ ಕುರಿಯ ದಾರು ನೋವೆಗೆ ಹುರಿ ಹಾಕೊಳ್ತೀನಿ ಫಾತ ಫ್ಯಾಬ ಆಯ್ತು ಬಿತ್ತಂಗಳೆ ಫಾತ ಜೋನ್ ಸ್ಟೋನ್ಸ್ ಅತ್ ದಾಫ್ ಕುರಿಯ ದಿನ ಬಳ ಕೊನ್ಸ ಕೊನ್ಸ ಜೋನ್ ಸ್ಟೋನ್ಸ್ ಸೆನ್ಸ ಅದು ಮಾ ನೋವೆ ಹಾಫ್ ತರಗ ಅದು ಸ್ಮರಣ ನಿಮ್ಮ ಫಾತ ಒರೇಲಿ ರೇಲಿ ಅತ್ಲ್ಯಾಂಗ್ ಹಾ ಮೆದಾಸನ್ ಕುರಿಯ ಜಿಹಿಲಾ ಅರಿಮಚಕ ಜಿಹಿಲಾ ಕುರಿಯ ದಿಂಬಳ ಅತ್ಲ್ಯಾಂಗ್ ಕುರಿಯ ದೇವೇತ ಮಸೆಯ ಕುರಿಯನ್ ಎಲಿಯಟ್ ಎಂಡರ್ಸನ್ ಕುರಿಯ ಅನಿಮತಿ ಗೋಡೊನ್ ಗೋಡೊನ್ ಎಂಥನಿ ಗೋಡೊನ್ ಕುರಿಮತಿಯ ಕುಳಿತ ನಟ್ಟು ತಂಗಳ ಫಾತ ಮೆದಾಸಮ ರೇಲಿ ನಳಾದಿಂಬಳ ಪೆನಲ್ಟಿ ಗೋದಿರ ಕಣಾದಿ ಫ್ರೆಂಡ್ ಜೀವನ ಬೋಳ ಕಾರ್ಯ ಕುರುತ್ರ ಮಡುವಿಕೆ ಏರಿಯನ ಬಹುಮತಿ ಆಬಳ ಅತ್ಲ್ಯಾಂಗ್ ಕುರಿಯ ಎಂಬಿದ್ದಾನೆ ಡೇವಿಡ್ ಮೊಲಾ ವೋಲ್ಫ್ ಅತ್ತ ಕುರಿಯ ಫೋನ್ ಅದಕ್ಕೆ ಇಂಗ್ಲೆಂಡ್ ಹಾಫ್ ತರ ಬೋಳೆ ಆ ಹಾಲಡಕ ಬೋಳೆ ನುದು ಕುಳಿತ ಬ್ಯಾಕ್ಗಳ ಫಾತ ಏರಿಯಾ ಬೇರೆ ನಿಂತು ಮಾಡಿ ಕೀಪರ್ ಎಂಬಿದ್ದೀನಿ ಕೀಪರ್ ಮೆದುತ್ತೇನೆ ಗೇಹಿಯ ಗೇಹಿ ಸೆನ್ಸ ಕುಳಾದ ಮೇಲೆ ಸ್ಟೋನ್ಸ್ ಸ್ಟೋನ್ ಮೆದು ಕ್ಯಾರಿ ಬೋಳ ಅತ್ಲ್ಯಾಸ್ ಮೆದು ಹೊರಸು ಕಾರ್ಯ ಹುಡುಕೊಳ್ತಾರೆ ಜಸ್ ಸಾಹಿಬ್ ಬಲಿಂಗ್ಹಮ್ ಬಿಂಗ್ಹಮ್ ಅತ್ತಾಫ್ ಅರಿಮತಿ ಕುರಿಯ ಕೊನ್ಸಾಯ ಕೊನ್ಸಾಯ ಕುರಿಯ ದಿಂಬೋಳ ಮಾಡುವಿಕೆ ಮಡುವೆ ಕಣಕ್ಕೆ ಫಾರ್ ಕೊನ್ಸೆ ಸೆನ್ಸ್ ಆಗಲ್ಲ ನೋವೆ ಹಾಫ್ ತರೇ ಜಸ್ ಸಾಹಿಬ್ ತಗೊಳ್ಳೋ ಬೆಲಿಂಗ್ಹಮ್ ಫಾತ್ ಸ್ಟೋನ್ಸ್ ಸೆನ್ಸ್ ಆಗಲ್ ತರೇ ಮೆದ್ರು ಅವರ ಕ್ಯಾರಿಂಗ್ ಗೇಹಿ ಬೋಳ ಹತ್ತಲೆ ಮೆದ್ರು ಹೊರಸ್ಕೊ ವದಜ್ಜ ನೋವೆ ಹಾಫ್ ತರೇ ಮಾಡುದು ವೈಯ್ಯಕ್ಕೆ ಬೋಳ ಕೊಟ್ಟಮ್ಮ ಕುರಿಯಂಗ ಸಹ ಮೆದಾಸ ಕುರಿಯ ದಿಂಬಳ ಕೇಸ್ ಗೇಹಿಯ ರೈಲಿ ಜಸ್ ಸಾಲಿ ಏನು ಅನ್ಕೇಸ್ ಮಿದಿನಿ ಎಂಡಸನ್ ಎಂಡಸನ್ ಬೋಳ ಹತ್ತಲ ಕುರಿಯ ದಿಂಬಳ ಅರಿ ಮತ್ತೆ ಹತ್ತಲೆ ಮಿದಿನಿ ಒರೈಲಿ ಪೆನಲ್ಟಿ ಕಾದ್ಮಾಸ ಪೆನಲ್ಟಿ ರೋಗ ಮತ್ತೆ ಮಗದಿಂ ಗೋಲ್ ಏರಿಯಾ ಕುರಿ ಮತ್ತೆ ಬೋಳ ನಗಾ ದಿಂಬೋಳ ಪೆನಲ್ಟಿ ಎತ್ತರೆ ಮಡುವಕ್ಕೆ ಬೋಳ ಕೊಂಟ್ರ ಅಕ್ಕೋ ಫೇರಿಯ ರಂಗು ಕ್ಯಾರಿ ಗೋಲ್ದರೆ ಮಜೀಲ ಕುರಿ ಜಸ ಕುರಿಯ ನಗಾ ದಿಂಬೋಳ ಗೋಲ್ದರೆ ಕಾರಿ ಉರಿ ಕುಳಿತ್ರೆ ಫಾಗ ಜೀಫ ಬೇರುವ ಮಿದೆ ಗೋಲ್ ಅದಿಮೆ ವಣ್ಣಂದಿ ಹೆಣ್ಣು ಕಾರಿ ಹುರಿ ನೋವೆ ಕುಳಿತ್ರೆ ಬೋಳ ದಿಫಾ ಕುರಿ ಮೀ ಎಮ್ಮೆ ಫುರ್ತಮ ಮೀ ದೇವನ ರಕ್ಕಾತಿರಿ ಹಮಾಯಕ್ಕೆ ನೋ ಮಿವೆಸ್ ಮಾಬಡಕ ಹೆಣ್ಣು ಗೋಲ್ ಕುರಿ ಮತ್ತೆ ಜಹಾನ ಕುಳಿತ್ರೆ ತಾಕೊಂಡೆ ಬೋಳ ಕುರಿಯ ಫೋನ್ ವಾದ ಗೋಲ್ದರೆ ಕ್ಯಾರಿ ದಿಫಾ ಕುರಿ ತೇವಿಸ್ ಮಿನಿಟ್ ಮಿಹಾರ ಮೋತಿ ಕುಳಿ ಮಡುವೆಕೆ ನಗಾ ಕುರಿಯ ನಗಾದಿ ಬೋಳ ಗೋಲ್ದಿರಿ ಹತ್ತಿರ ಫೇಣು ಜಿಹುಣಿ ನೆನಪಾರ ಬೋಳ ಕುಂತಿರಿಯ ಕಾರಿ ಕುರಿ ಜೂಲಿಯನ್ ರಿಯೋಸೋನ್ ವೆಸ್ ಕಾರಿ ಫೆಣು ಜಿಹ ದಿ ಬೋಳ ಏನೋ ದೂಕದಿನ ಬೋಳ ದಾನೆ ಬೇರೆ ಹೆಣ್ಣು ಮೆಸ ದಿಫಾ ಕುರಿ ಮಿಹಾರ ಹೈಡ್ರೇಷನ್ ಬ್ರೇಕ್ ಬಾ ಮೋತಿ ಫೆಂಬೋಲ ಹುಡಿಯ ಕುಂತಿರಿ ಮಿಸ್ ಮಿಹಾರ ನಡಿ ಹಮ ಮಿಕ ಹ್ಯಾ ಮಗು ತೆಗ್ದೆ ಕುಳೆ ಮೆಚಂಗ್ ನಿಧಿಯನ್ನ ಕಹ ರಮೀಸ್ ಏನು ಅಂತ ಯಾರು ಹೈಡ್ರೇಷನ್ ಬ್ರೇಕ್ ದ ಟೀಮ್ ಇಸ್ ಮತಿ
1: ನೆಗಿ ಮಾಡು ಕಹ ಗೊತ್ತಕ
0: ನೆಗಿ ಮಡ್ಕೊ ಹಾಕೋತಕ ಅದೇ ತೊಳಗೊಂಡ ಸಮ ಮೀನಿ ಅವ ನಿಧಿ ಹಾಸ್ಕಿ ಹೊಲ ಹಾಕು ಹಿಂಗೆ ತಂದೆ ಬರ ಹಸುಗ ಮೀ ಮೆಚ್ಚು ಫೆರು ಮೇಲೆ ಕುರಿ ಗಿಣ ಮೇಲೆ ಗಬೋದು ಕುರಿ ಬರ ದೆಕ್ಕೊಳ ಮೆಸ್ ಕುದೇರಕ ಕುಳಿ ಕುಳಿಗೆ ಫೋರಿಗೆ ಅದವಾಣಿ
1: ಫೋರಿಗೆ ಅದವಾಣಿಕ ಅವನ ಸಾಹ ಕೊರವನ ಹೆಣ್ಣು ಮೆಸ್ ಅವ್ರ ಮೇಡ ನಮಗೆ ಗ್ಯಾ ಗಂಟೆ ಬಾವಿಸ್ ಮಿನಿಟ್ ಉದ್ದೀಯ ಅವ್ರ ಮೇಡ ಫೆಣಿಕೆ ಮೆದಿಯ ಇಂಗ್ಲೆಂಡ್ಗೆ ಕುಳಿತರೆ ಮೆಸ್ ಮೀ ಅಂಡೆ ಮೀ ನೋವೆ ಹಾಫ್ ತೆರೆ ನೋವೆ ಕುಳಿತರೆ ಮೆಸ್ ನೋವೆ ಹಾಫ್ ತೆರೆ ಕೊಳೆ ಮುಂಗೆ ನನಗೆ
0: ಬಾವಿಸ್ ಕುಳಿತರಿ ಎಕಾವಿಸ್ ಕುಳಿತರಿ ನೋವೆ ಹಾಫ್ ತೆರೆ
1: ನೋವೆ ಹಾಫ್ ತೆರೆ ನೋವೆ ಕುಳಿತರೆ ಮೆಸ್ ಶಾರ್ಟ್ ಪಾಸ್ ಜಸಾಲ್ ಜಸಾಸ್ ನೋವೆ ಹಾಫ್ ತೆರೆ ದೇಖಾದ ಗೊತ್ತಕ ಫೆನೆ ದೇ ಅವಳ ಮೇಲೆ ಥಿಂಗ್ ಹಮಲೆ ಕಾದ ಗೊತ್ತಕ ಹಿಂಗೆ ತದ ಬದುನ್ ಜಹಾಣ ದೇ ರಂಗಳು ಹಮಲೆ ಒಫಿದ್ ದೇ ತಮ್ಮ ಮಸೆ ಕುರಿ ಇಂಗ್ರೇಸಿಂಗ್ ಅಣಕ ಹೇಗೆ ಈ ಥರ ದೆಮ್ಮೆಕ ಅವಳ ಮೇಲೆ ದೇ ಗೋ ಕುರಿ ಮತ್ತೆ ಹೊರಸ್ವೆಗಂತಿಯ ದೆಬೋಳೆಕ್ಕೆ ಹಮ್ ಗ್ಯಾಮಸ್ ದೆಬೋಳೆಕ್ಕೆ ಹಮ್ ವರ ರಂಗಳು ಫುರ್ಸತ್ತೆ ಎಮ್ಮೆ ಹೋಣ ದಿಬ್ಬಣು ಹೆಣ್ಣು ಮೆಸ್ ಎತ್ತನ ಫುರ್ಸತ್ತಿಗೆ ಬೇಡ ನೊಕರೆ ದೇ ತಂಕೊಳ ನೆಗೆ ಮಾಡೋ ತಿಬ್ಬ ಬೋಳ ದೂಕೊಲ್ದಾಣಿ ದೂಕೊಲ್ದಾಣಿ ಹಿತ ತಿಬ್ಬ ಕಣ್ಣಗೆ
0: ಮೀಗ ಹಿಂಗೆ ತ ಮೀ ಕುಳಿ ಮೀ ಕುಳು ಮಿಹಾರು ಅಳಗೊಂಡು ಮಿ ಫೆಣು ಬಾವಿಸ ಬಾವಿಸ್ ಮಿನಿಟ್ ಬಾಯರು ಕುಳು ಫೆಣಿಗೆ ದಿಯರು ಮಿ ಕುಳು ಕುಳಿಗೆ ನಿಂಗೆ ಹಮಗ ಮಿಸ್ ಅದಿ ಮೀ ನೋವೇ ಕಣ್ಣೆ ಸುಮ್ಮ ಬೆಸ್ ಕಂಡು ಅದೇ ವೇಣಕ ಕಾಣ ಮಿ ಕುಳು ಐ ಅಣಿಂಗ್ ಹಾಫ ಗೊಸ್ಗೆದ್ದ ಅಂದ್ರೆ ವಿಜಯ ಹೇಳಿ
1: ಅಣಿಂಗ್ ಹಾಫ ಬರಗದೆ ಕುಳೆ ದೆಬ್ಯಾ ಮಿಸ್ ಸಿಫಾಟನಿ ಕಣ್ಣೆ ಬರುಂ ಬರುವ ಸಿಫಾಟನಿ ಅವಳು
0: ವೇದಾನೆ ಫಾಹು ಮಿನಿಟ್ ನಿಂಗೆ ತ ಮೀಗ ಹಮ ನೇಂಗೆ ನೈ ಅಳಗೊಂಡು ಮೇಣ ಹಮ ಫೆಣ್ಣ ಬಾಯಿ ಮೆಚ್ಚು ತಗೋ ಹಮ ಅಬೂರಿ ಫುರ್ತಮ ಹಾಫ್ಗೆ ಎವ್ವೆಸ್ವರ ಕಂಡು ಕುಳೆ ಫಾಹು ಹಮ ಅರ ಹಾ ಮೂಳಿ ಮೆಚ್ಚು ಬದಲ್ಕೊದ್ದ ಏನು ಅಂತ
1: ಅದೊಂದು ಸಮ ನೋದಿ ಮಿನಿಟ್ ತುರ ತಂಕೊಳ್ಳೆ ಫಾಹು ಮಿನಿಟ್ ಕೊಳಂಬೆಗೆ ನೋಡಿ ಫಾಹು ಭಗತ್ ಲಂಡು ಜಹಂ ಬಗ್ಗೆ ಹಿಫಾಮ್ ಬಗ್ಗೆ ಯಾಕಂ ಮೀ ಅಳಮಣ ಮೀ ಫೆನೆ ಬ ಇಂಗ್ಲೆಂಡ್ ಕೋಚ್ ಹಮ
0: ಏನ ಹರಕೆ ಬುನ ಗೊತ್ತ ಹಮ ಜಹಾರೆ ಜಹಾರೆ ಜಹಂ ವಿನು ಏನು
1: ರೋಳಿ ರೋಳಿ ದಾಣೆ ಹಮ ಹಿ ಬನಿ ಗೆತ ಬರತ ಫೋರ್ ಗೆ ಏನ
0: ಮೀ ಏನ ಮೇರ ಕುಳೆಂಗರ ಹೊಣ್ಣಮ ವರ ಗಿನೆಚಿ ಗೋದ ಜಹಾರೆ ಸೇತ ಏನ ಹರಕೆ ತುಂಬನ ಗೊತ್ತ
1: ಗೋದ ಕೋಚ್ ಗೆ ಮೇ ಮುಹಿಮ್ಮ ಕಮಕಸ್ ಬಾಣ ಕುಳಂತರ ನ ಹಿಬರ್ ದಿನು ಕಣ್ಣೆ ದೇ ಹಾಲ್ಡ್ ಸದ್ಯ ಅವ್ಳ ಮನೆ ಕಣ್ಣು ಫೆಣ ಹೆಂಗೆ ತೊಳ್ ಕ್ಯಾಂಡ್ ತಿಮ್ ಫಹರಿಗೆ ಮತ್ತೆ ಮೀ ಇಂಗ್ರೇಸಿ ಹಾಫ್ ಗೆ ತೆರೆಯ ಮೀ ಬೋಳ ದೇವಿಸ್ ತಿಮ್ ಫಹರಿಗೆ ಮತ್ತೆ ಹಿಂದಿಯರದ್ದೆ ಮಾ ಬೋಡ್ ರಂಗಳು ಫುರ್ಸತ್ತೆ ಬಿಸ್ ಲಿಬಿಗೆ ಮೀ ಗೊಸ ಕಾಣೆ
0: ಅದು ಮೀ ವರ ಮಿದನ್ನ ಹಮ ವರ ಫೋ ಹಿಂಗೆ ತೊ ಮೀ ಕುಳು ಮಿದನಿ
1: ಅದು ಮೀಗ ಗೊತ್ತ
0: ಅದಕ್ಕೆ ಅದೇ ಮಿಜ ಶಾರ್ಟ್ ಪಾಸ್ ತಾಕೊಂಡೆತ್ತ ಹಾಂ ವರ ಶಾರ್ಟ್ ಪಾಸ್ ತಗೆ ಕುಳು ಜಹಾಲ್ಯಾಂಗ ಮೇ ಅದು ಕುಳೆ ಮುಂದೆ ತಗೊಂಡು ಮೇಡ ಫೆಣ್ಣೆ
1: ಇಂಗ್ಲೆಂಡ್ ಯಾವತ್ತಿ ಹಿಂಗೆ ತೊ ಹತ್ತರ ಕುಳಂತಾರೆ ಅವ್ರು ಹಿಂದೂ ಕಾಡುಗೆ ಅವನ ಹೇಗಿದ್ರು ರೈಸ್ ಮೀರಿ ದೆಂಗ್ ಗೇಹ ස් හිරි හත් රේද කාඩ ෙලි හ හිර ේද කාඩ හ කොටක ිරු ග න් කන හර එක හ කො ොඩ ො න්න
0: තර ර ච නික රුග කන් සය ව රක් දක් හ ට ග ලන් හත ල ු ්‍රය ුත් ක එ සනි රැක් දක් හම හ කාර හ මසල සිංලන ල
1: දක මච පහ න ්‍රී න්න න්ත.
0: මෙතුර හරස්සගේ ඉංගලන්ඩ් හස්තරය නොව කොන්තර අන්න හම උදගු වගේ මොට ඉහත මරික බක ජසල් ඉංගල කුල්තරින් පෙටිය කෑරි බොල ැදාම්තරම ාර නොව කුන්ත්‍රය ෆල් කො ෙඩියරිය අධිමාල උම්බලින් හො බොල මසයිකුරි එතනුම් කාරිය දෙලෙක්සන්ඩ සොලොත් තු ෆල් කො බෙලිහමකිම වර නොරක්කාතර කුන්ත්‍රයම හ කුරු මචිකස් දෙලරු කෑ ගත්තුක ජාව. ල ර ට ුන්ත්‍ර ගොත ලමන ි ද බාරතු. පෘතමාහන් හතාවිශ මිනට හිග මති හා ලිේ ජුම් වර නොරක්කයිස පැනටරියයා කෑරි ඩියරියයාගේ තංකොලෙන් අරිමති ඩියරිය කනබ පුෘතකොල අනිමති බාව ඒක එදේතන හතර කොන්ත්‍රය බොල බෝල කාරරි මඩ කොල්ලෑන් නැබ තිබි ඩික්ලේන් රයිස බොරි බෙලිහ ම බොහරයහු. හැරි කේන් නැබහරි. ලාකර හැරි කේන්ක මකුය වා බෝල කුරම චබ්වා ගොත තිනෙන් අතර ෆස් කුරුන්තරි මඩුව එකේ අහෙරි කේන් බොඩකාර මඩ කොල්ල මිතිබි අශාවිස් මිනට හිඟ හපුෘතු මාහ මිහම අදාලා නිගත ගෝලක මිනිහු වර ඉලේ දියුන්ත වර නොරක්කා කුරා බයි හැරි කේන් කොරිය ෆොනවා දනි රිකන් කුරිය ොනවාද බල මාබට මතමති හෙන්නමස් දියම ාර බේර වර බාරකුරේ ෆොනවාද නැස් ගෝද අමාස්වා ගොතනුව මාබඩ මතමතින් දිය ගොතක් ගොස් තිබි කුරන්තරින්ගේ බෝමච්ච කොමසය කුරන්තරින්ගේ අරිමතින් බෝල ඇස් දිය ගොතක් ගොස් බේරවි ගොල් කුරමති ජග ගොල් කුල්මති ලී ෆෙජ්ජහු කාරිහුර කුරන්තරිය බ හග ර බැකල හත නක හගන්න හගෙන් තංගල පහතු ඩෙවි මොල වල් කරිය දිම් බෝල මාටන් ඔඩ ගෝට් ර කුන්ත දී න ොල හ මදවර සක කර සන ඩ ගෝ දී සස මාල ොල මදන හරස් කරන් ල මඩු ජෙල හත ලා කාරය කුන්ත්‍රය ජස්සාලී බෝල ක්‍රිස්ටන් ආය අයන ර අරමතින් දිම් බෝල මට නොඩ ගෝඩ අත්ල හගෙන් අත්ලා කුරිය දි බන කැස් මෙතරයි හත දී බග බාකුරිය ජූලියන් රියෝසන් රියෝසන කාර කුන්ත්‍රය ජස්සාල මෙල්තරේ ුන්ත්‍රගම හතරම කර ඉංගලන් තින් කුන්ත්‍රි පති කුරියන් අර බමහම් බැලිහම සබෝරි ගෝට ර නො කුන්ති කොට කො හතර කුරිය දිබ තු කාර ලන් කුරිය කුරිය දිබ අත කුරිය ද න් සෝ ර සගල හත වන ැස් දීය කුන්ත්‍රකගේ අත්ලා රියෝසන අත්ලා කුරිය දිබ සස අධමාල අත්ත කුරිය ොට ගඩ න කාර කුට නට නට ග හ මදවර පට කර මත කාර දිබල කොට සෝලෝ හත ජීල තගල හත මද සම දිබල අත්ලාය බග පිිය කාර කුරිය දිබල කුරිය ර ොර සකර ම ර අත් බග සගල හත කුන්ත්‍රක පෙටික් බග ස බල අත්ල ගඩ කුරිය නගාද මොල පෙනටරිය තරම ාර්ගී පර්ෆෝම් ොත් ලැබි පෙනටරිය අතරෙන් එරි කුරුන්තරිය වෙස් එන බොල දිමය කුරින් කීපරණකම බෝල අත්ලි කීපරල්ලි බෝල අරිමත් අත්ලෑම් කුරමෙන් ස්ටෝන්ස් කුරිය මක්ගේෙහි ගෙහි කෑරය බොල නොව කොන්තරට ලා ඩීරිය කැරය බෝල හාදන්ඩුවස් කීපර හද ඩෙනුමෑක කීප කුරිය ොනව මෙතරුව කෑරින් ගෝඩන් බොල ැදාම්තර නොව කුන්ත්‍රිය ෆෞල් කොමති නොවේගේ සබ්බිස් නම්බර් කොන්ත්‍රියයි රියසන් කොලි ෆවදා ගුඩු ගෙන් ජෙමෙදි 33 මිනිත් කුලේ ෆිනඩෙන් ජෙමෙස් නොවේගේ නම්බර් තක ගන්ත ජාවන වර උන්ද අලමන මේ ටීවී බලන් කියාරෝ ගන්ත කච්චි වර කාරි ෆෙරොනම නුනේ හතර එකම අශෙක්කම අරෙවස් මිනෙන් එක්සෙන් ගෑ ගොතක නම්බර් තක අකුරත මනුන්නනේ Leave a junk curry for money, declare rice curry for one. What a curmati and Makuntri, Madakola Mihiri, a Andre Sedri, curry for one. I mean, Borkurmati Madakola and curry for rice. Penetrated a bear on a deer, penetrated Romati Madakola and the team called Nagadim Bolam, Nova Kuntri, curry for a deer, Caracas, Nova Kuntri, curry for a monometer, energy, Libija, the number Kuntri, a consabor, Tatangola Fat and Dimbola Tagman. Rais Atlantis and Sakadima, Medunaka and Fada, and Embrilla, Kurijila, Fata, and Kas Embrilla, Medunaka and Fada, Jila, Gay here, Midri, and Gay in a Konsai, Konsai, Gay here, and Sakakari, Konsai, Dimbol Central, Roma, England, half the rain, Bolat, Marwan, Kuria, but 3 minutes for Tama from Kulev, London, Nujavis Kulapa. Ginavak to Bolifa Tankulani, England, Kuruntri, England, half the England, Kuruntra, Stones. John Stone Fatum Gay, Gay, Medas and Bola Contra, Kola Carrier Country, and Midini declared Rice Fatum Penetry at Terre Hori Country, Gay, and a Casena Gold, a carry father, Dimbola Keeper, Tlaf, the Fago Kurifona, and Fat Armating Half Medina and Penetry at the Matlaf, Fatum Dimbola Medas and Bola Contra, Armating Kuria de Tomor and Bellingham Fatum. Pas dosto area te dembola Haaland fa buda demani thankole barwi Haaland fa buda jassa demani England kulun tre bola ma buda nues visna huri kanne marala kontra kore gotena difa ko bola den oreli leli atlan ha medasan kurien asa difa ha medasan Anthony Gordon ne kare bolle kulun tre ya Rioson ka nattwa fa dam tre mfaro Odegaard bola atlan sen sakal carrying atlan sen sakal tre badla no we have to carry kulun tre ya Medini Patrick Berger ba kurie dembola atlan Rioson Rioson fa hata embrilla England half time fa hata ne kare bol Anderson jatsa etan fa hata England kulun tre dembola atlan kare se ene ka nattwa lagin Rioson kurie nga sa fa medasan divi solo solo fangola fa hata ba kol fa hata sen sakal dumani ka Patrick Berger Fahat Mutter and Dimbolatle, David, and for a time at the Rukunzi and Fahat on a Cassandberg, and then we are carrying the Bolanova half to the Bolanova country and Fahatenberg, a deep Bria carrying a Fahat Dimbol control for that left Korean and for a time at the Divi, England, the team country, Korean Aramu and Nova country, Mutter, Korea, Patrick Berger. Patrick Berg, Medron, I carry ball at that side, Odegaard, Medron, Hurasco, Novi, half to the Vatican San Fratanamating, Rioson, at the Hamidor, Penetra, Arimatinoga, Hatan of Asport, I carry at that, Odegaard, Deaf, and Kess, half to Medai, Sabu, Novi, Kruntering, Bolat, Dang, England, half to the Sangle Fathers and Saka, Dimal, Dimbol, Patrick Berg, Contra, Kodaf, and Frat, Arimatin, Dimbol, Atlan, Korea, me and Nani Hagen, and Frat, Arimatin, Korea. Bolatlang have medas and Matinoga carry England half to the Vadla Bola and control Kola Tangle Father, Damatangle Father, Mirianica Sendabag, and Odegaard and Saka Dimal, England half to the Mihar Nova Kuntri Murani half in medas, but Jihilani, Jihila, Bola Korea Div, Penetry Adiman Rioson at Life Farm and control Kola, Korean Nagadim Bola, but the Halal Bolo, Korea for our keeper, Water keeper from Mara Bola, Bolum Varaja. Varan he came with Jahan Amukote Galo, he could have Varan Rakavana come in as keeper at the Mabola, the Hadden, Kuri Fonaba, Nova Kuntra Kasata, Odegaard, Metrembol at Lamarman of Kurian and Afghan Medavur, Penetry, carrying Arimatin, Penetry Canadima, Jela, Penetry Canadima, Kuntra, Dimbola, Kurmetra, Kuntra, and Atago, Kuria for Walibola, goal the Terrevani Kuria for Walibola, Diego Tokal Sekau is number Andres Seltri, Kuria for Walibola, goal the Terrevadigang. No, MJ Lande. Mechu ke furtamal dando nove mije referee ba vaga dakka da VAR ay kamu Andres Seldri jehi landa ay ki England sulando nove moti kuri ga kulemum diye mihatan dando denne mi England kulunteri mulinge mechu control ko kulemum diye threes havana minute terega dando mije hi threes havana minute terega nove mechu ke furtamal dando Andres Seldri milan mije hi එතනෝ ඉංග්‍රීසි කුලන්තක වෙට්ටි ෆෝව බෝල කුලමු දියයි හෙරිකේන් කන්න ආලවන ෆෙන්න ගොතු බෝල පෙනල්ටි මා කුරිය ෆොනවාද බෝල සීදා පෙනල්ටි ඒරියා අතරින් අරිම ජෙජිලා ගෝල් ගෝල් ඒරියාගේ තංගොල අරිමති කනා දිමාලු තංගොල ෆාතු කුරිය කුරිය ෆොනවාද දණ්ඩීගේ ජීෆ් ගෝල් ගතරිය බෝලෙන් බරුනි බෝලේ ෆෑන් කුරියගේ එන්ද්‍රෙස් සෙල්ඩ්‍රිෆ් කුරිය ෆොනවාද බෝලා කීපර උස්කුම්මෑගෙන මතින් ඒනගේ ඇම් මතින් ඇයි නුන ගෑ මතින් ඇකුතැස් ගොල්ගේ දඩිගි ජීව එතරෙන් එබරිගේ නොවේ මිජිහි මෙචුගේ ෆොර්තමදඩු මිහාර එල්දර සොල්දඩ මති නොවේ කුරේ හෙරි කේන් අබ රෙෆරියෙන් එපෙල්ලුවස් කුරේ නොවේ කුණුතර ලඩුජා මාබට සෙලබරේට් කුරිතන ගලමනක ෆෙනිගෙන නුදේ එහෙම අරගුණ ශක්කක මතින් එනි ලඩු ඔෆ්සයිඩ් බෑ නුවත අරගුණ එතරම් ෆෙනු කොමසර කරේ ෆ්‍රි වී ආර මිහාස අරගුණ හීවනි වහ දක්කා දනි හැ 30 මිනිට මිහාර මති හිඟා ෆොර්තමා එන්නමස් කොට්ටනි මිහාර හම කුළුම් ෆෂණි ඉංග්ලන්ඩ් එගමණික ආදිමෝති ලඩකම බලා මේක නැගෙන හැම මෙහාරු මේකත වහම හම වියර් බදලා බදා බදලස් ගෙනස් දාන හැ බොහොරි බදල් සංගාස කාඩත කරයි කොමසරක කීපර් යසාද බෝල ඉංග්ලන්ඩ් කීපර් කුරිය ජිලා කුරිය ෆොන මෙතරවර කුරිය ගස් කීපර් කුරිය ෆොන ආද බෝල ඩියරිය කැරි ඉංග්ලන්ඩ් කුතුරි බදල් කුරිය ෆොන ආද බෝල බෙලින් හම් බෝල මම සේ කුරිය හෙනසේන වෙට්ටුනි එරි අතරෙන් කීපර් බෝලත් දැසි 30 හැම් මිනිට් කුලේ ෆොර්තමා ෆෝ නෝවේ එකෙන් ඉංග්ලන්ඩ් කලඩේ නුජේ මෙච්චගේ හම නතිජයගේ තම එඹුරුදාන නතිජයලු මෙදන අද මෙච්චු නිමුණියන හෙන්න සම ස්කෝතක ඇච්චි හම එඹුරුදාන එක මෙගත මී හම මුලි මෙච්චු හෙ මුලි ෆුර්තමාහක එක්කන් හම ගාගණක මෙදිය තිරි සමයට බාරු ගින වගුතු කුළුම ගොසවණී හම ඉංග්ලන්ඩ් කුළුතරි නෝවේ හාෆ් තරය ගෙනස් හම ඔයවරු බදු දෙවන් ගස් ලිබුණු එම්මේ මදු දෙතින් බෝලයක් නඩු ජාෆ නෝවේ මෙති පුළුම බාදර සම ගිනවත අරමන මෙහාර මැච් මොමෙන්ටම් චාටුම් වෙස් මෙෆෙන්නනිය ඉංගලන්ඩ් ගිනවත බෝලයි ෆැට් ටැන්ක් පුලස වාමන්ස නොත ග්‍රැෆික්ස් එක අරමන ෆෙනගෙන පුළුම උතර ඉංගලන්ඩ් කුළුතරින් බෝලක් දා මා ගේහි අනෆරත් අරමත කුළුතරින් බෝල හාෆ් මෙදර පෙනට දෙනාල් බෝල කොන්ට්‍රෝල් කළ නොනි මඩුව එක කොන්ට්‍රෝල් කළ බෝල අත්ලා නොවේ කුළුතරින් අත්ලා ෆාස් ජිලා දාමතරණ කැස් මඩුව එක අත්ලා ෆාතුන් දීෆ් කොන්සයි කොන්සයින කාර්ය හොර කුළුතරින් දීෆ් ඩෙක්ලන් රයිස් බෝල අත්ලා කුරියන් හාෆ් මෙදෙන් අසන් ජසා බෝල රයිස් ෆාතු බෙලින්ගම් දීෆ් බෙලින්ගම් සෙන්ටර් රයිස් ෆාතු තංගුල ෆාතු සෙන්සර් රතනේ එලිය ටෙන්ඩර්සන් හාෆ් මෙදේ අසන් ගෝඩන් බෝල කොන්ට්‍රෝල් කළ කුරි මතේ නොවේ කුළුතරින් නට්ටා බෝල කුරිය ජසා කුරිය දාමතරණ මිෆාරෝ එන්ඩර්සන් මතේ ෆාල් කෝෆ් Henderson and Gordon for foul that going in the for Jehome Tiris a minute kule f mehar mat for the half no way king england kala den je Leif Jehome kuria phone wale no way keeper area bear ne kuma meter ever armati ha meda ver penalty akane Leif Jehome no way keeper oyan nyland kuria phone wale bola meter horas kon as england penalty carrying a ball mark gehi penalty din bola no way kunte control kuria phone wale bola idi mi far gol horas dani matin de goto gos bear we gol dere horas ko die bola mat matin gos bear gol kur matin je mak 39 minute mi har mot hingaf gol horas dani me jol ha mat matin de me bola die bear Alexander Solo kuria fonoal bola kurumetin gol kurumetin kuria fonoal bola nove kurumetin bola kuria fonoal penalty akana de bola data tangule kuria Alexander Solo atlafi tangule fatun de bola odo god penalty akana de bola konda gol da dimala fonoal bola gol dere ter keeper wetting defa kruba rebounds with deuna fara bola berum kurim bola atlafi mihar homme soraka oyor badal wege mole nove kurumetin tangule ginai me kulata anuman fan landa fawa de hasako keeper Jordan Pickford එරිය බෙන් ගෙයිහිය ගෙයිහි කුරිය ඔරෙලි ඔරෙලි කුරිය දිම්බෝල ඇට්ලන් කුරිය දෙවත මාසේ කුරෙන් ගොඩොන් ගොඩොන් තංගුල ෆාත දිම්බෝල ඉංග්ලන්ඩ් හාෆ් තර අරිමතෙන් ඇට්ලන් තංගුල වේවර ෆත ඔරෙලි ඔරෙලි පෙනටි යරුංගා අරිමතෙන් දිම්බෝල අත්තාෆ් ගෙයිහි ගෝද එරිය ඇතරේ කීපර් ඉංග්ලන්ඩ් කීපර් කුරිය ගන ෆත මේ කොන්සය කොන්සල් සෙන් පෙනටි යක ඇතරෙන් බෝල ඇට්ලන් එරිය බේර නිකමගේ හාෆ් ගේ ගෑගෙනක මෙදින් නයිස් බෝල ඇට්ලන් තංගුල ෆාත ස්ටෝන්ස් ස්ටෝන්ස් බෝල ඇට්ලන් කුරිය ගස් මෙතරේ වදකින් ඉංග්ලන්ඩ් හාෆ් තරෙන් කුරිය මියොන් අන්නනියස් සෙන්සකලා රාහමකොෆ් අනිෆරත අරිමතෙන් කුරිය දිම්බෝල කොන්ට්‍රා කොල්ල ඔරෙලි මෙතුණුගා කැරි මඩමණු හිඟාලා කැයා ගොතක බෝල කොට්ට මාස් කාර්ය කුලන්ත ජසයි මාක් ගෙයි මෙතුණුගා කැරි කුරිය සෙන්සකා දිමා නොවේ හාෆ්ටර වදකින් කුරියන් අන්නේ මේ කස් නොවේ කුරිය කුලන්තින් ෆහත ෆාබා මේ තිබි කුරිය දිම්බෝල මි ෆාර නොවේ කුලන්තින් මු හාෆ්ටර අත්තා කුරිය දිවටි මෙහෙන් කුලන්තින් කුරිය අරිමතින් දිම්බෝල ඉංග්ලන්ඩ් කුලන්තින් අත්ලාෆි ෆහතුන් නොනි මඩුවේ කේ අත්ලා සෙන්සකා දිමා ලොන් කුරිය මෙන්නනි මහ ෆහතන් එබරලා බෝලේ ෆා කුරියන් ඇස් කුරිය දිම්බෝල අත්ලා මා බෙලින්ගහම් කුරිය දිම්බෝල මු දෙහෙරි කේන දෙමසේ කුරිය නොවේ කුලන්තින් අත්ලා තමයි ගෝ ඩවුන් ගෝ නේ කුරිය ෆොන ඔඩි ගෝඩ ඒ කුරිය දිනි හාලන්ඩ දෙමසේ කුරිය හන්න මෙ ඉංග්ලන්ඩ් හාෆ්ටන් තංගොලේ බාරුවේ බෝල ඉංග්ලන්ඩ් කුන්ත්‍රි ආතම් බෝල බේර් වි හැප් මෙදාසම ස්ටෝන්ස් ආතම් බෝල බේර් 40 මිනිට් ෆුර්තමා ෆොන් කුලේෆ නෝවේ එකෙන් ඉංග්ලන්ඩ් කළ ඩෙනු ජේ නෝවේ ලේෆෙන් එල්ලු ඉංග්ලන්ඩ් හැප් මෙදාසම එල්ලනි Bola fan David Mola Wolf elli bola efar matin kuriya dimbola mabra barwich penalty yakana adimad bola atlan kuriya meten England kulti Elliot Anderson kuriya dimbola atlan Gordon kuriya fonwali meten yakari nove kulunteri yesi bola etan England kulunteri bola fan dam te foul kof moti nove kulunteri Rioson kuri foul la guligin leaf jhume sensa kal kari England half ter England kulunteri gehi kari hor reli Mitro Kari as Mitro Huresco Sensakatri Vadigin Mianani Nove half three swatting Kuria Kari Brihalan Rattaf Tangle Father Stones, Stones Kuria Dimbols and Scott on my back of Father Stones and Kuria Digay. Nove half three and Saka Dimal Kurian as Kuria just sell the Bortangle Fahato. Benihan Bola Tang have Bedas on a Casgay, he just said Gay Kuria Dimbola Tang Armatin Rolife and Father Jilla Rayleigh. Tangle in a three. Anderson, Anderson Kurian on a Fratun in Rice. Rice up declined rice bowl at Naham Bedasa, bowl of Father Damala, Korea Dimbal and Kanofato. Takuria Gay here. Nove half ten and a case England country, Marwan Kurum Medani, Arimatinova carrying Korea Dimbal, Anthony Gordon, Bolocontra, Korakari, Kuntri, Natu, Kurtangle, Trevada, Tangle, and a case Div, Elliot Anderson, Anderson, Metrevada, Kari, Tangle Fato, Kuntri, Div Stones, Stones Korea, Dang, Ulef Arimat, Melton, and Tangle Father, and Kari Kuntri, Jasad Anderson, Elliot Anderson. Magahi Anderson, Anderson, Korea Dimbal Stones. Norway half the Gadis for England in Kulantri, Salis, Demiat for Tama, Korea for Norway, England, and London Nuje. Mark Gahi, Bolatlam, and Rakari, Norway half the Embolis and Korea Kari, Kulantri, Natua, Metra, Vatting, Arimachi, Tangle Fan Stones, at Dimbola, Norway, Kulantri, Fagajiva, Dibij England Kulantri, at the Korea Konsa, Dimbola, Armatim, Atlam, Dani, Madueke, Tangle Fat, Bellingham, Bellin Bolafat, and Jill, Armatim Bolifan, Armatin Rakari, Jilla, Bolifan, Etre, Vatting Hamedas, and Korean, as Penetra, Hide Ken, and Demasakuri. England Nova Kunting at Lemon after the Barbar, do a Bolif and Korea, Mion and Esmeter and Korea Dimbola, or to go to Korea, who's come medley, who's go, young Arani and Fra, who's gone, Haaland West, Haaland at Degama, Bodal Lasuja, Ma, Bodal Lasuja, Ma, Bodal Lasa Korea for Nazibola, Kaikuru Kuruntiaga, Jeff, keeper at Libuni, who's gone, Oti, Alin Haaland, Oti, Mulin, Anifra, who's going to Dinamaro, the non ever, Rangal, Natija, the Menikuti, and us, Tankor, Lasve, Alexander, Solo, the England Kuruntri, Bordi Faka as Korea, and no half turning Elliot Anderson. Anderson Jasaika, Rayleigh Anderson, and a Korea Dimbal Bainham, Atla Korea. Gordon, half Midas and Novi, half ten Atla Kurtangle, Father Sensaka, Benjal and Bolef and Korea, Jungos Military, Vatican Adios Midani Gordon, Gordon, Korean Anifa Tarmating, Henry Defi, Madueke, Penetra, Vatigo, Vajela, Korea Naga Dimbola, Penetri, Atering, Goldri, Atering, Hagen Bolon Di Fakuri, Corner Kabola, Berivar, Nuraka, the Medi. They were a corner, England, and Libe, Michigas. They were a corner. Salis Hatter made good for the Maf. Norway, Eking, England, Kaladenuja. England, and Leaf, a corner, Agar, Ek, Detin, and Hatter, fine, high, high, couldn't drink. Norway penetrated at three, but you go there at the Kulunter, at three, Harry Kane, Abu Rimako, Lamp, penetrated at three. England with a corner, Nagadani, Hatare Fang, Hakon, the dear Eker Bear, Marco Elliot, Anderson, Aburi, Declan Rice corner, Nagadani, England, Leaf, Devon, a corner, Nagadin Bolo Goldery, a carry me far, Bellingham, Korea, Dini, penetrated the Malu, Imbola Tafanka, Rice, Tangle Fatum, Madueke offside, Ugaheri, England, Kuruntri, about in offside. Salis, Hatar met Kulevi gang, Salis, first met Kulim for him, a second Kulim. Well, it's for the Sabon Korea for Novale Nova Kuruntri Leaf. Salis first made for Tama from Kuleving, Iturbok to Kurum Mihar Korea Midani, Nova, Vani Elder Jahaf, England, Kalade Nojadi Iturbok to Mihar Hatarmet, Leafemoti. England Kuruntri Korea for Wali Bole Bole Barbara Duhamani Gordon Penetri Arimati Rogakan Bola Contra Korea Kurimati Medical Land Kuruntri Christopher Ayagan at the Amtrim Farbol the Bear Tangle Baro Jasan Bol. Hatar minute it wrote Kurum Gunihar Feshge Midani. Norway Elden Jahaf England Kalaranuj. Well, Kurmati Leaf, John Kuria for my Norway country, Medum, I carry England country at Dambola, Elliot Anderson. Half Medas and Varabara Bolif and Korea, Kurex, Gordon, a penalty, Kana, Dimano, and Contrak of Nagadim Bolati, carrying like a Bellingham Bolat and Gola, Kana, you could have followed by a goal with Rangavani. What a read called Natto Alago, then we were a goal that I take Kuruntari, Mart, me and Bellingham, me, Jude, and Bellingham Kuria for all the goal with him. Fawa, Furtamafke, Ituru, Teregamijidan. Demme Hamakari, the Kuruntari, a Varita, Natuala, penetrated, Vadla, goal, the Akari, Armacha, Jela, Kuria for all the ball. Goal, Kana Vadagang, Jude Bellingham, Mijahi, England, Furtamaland, Admihar, Natija, Moti, Nove, Eking, England, Eke. Elliot Anderson, ball, a fast penetrated at the Malam, Gordon, and then a ball of control, Kari, who Kuruntaka, Natuana, Diri, carrying a ball attacking, penetrated by the goal, the Kanadima, Jela, betting a ball of Korea Fonwali, Bellingham, Korea Fonwali, ball, a keeper, Ma, Bodaka, Dangalaka, Diver, fan, Boda, Jamasek, ball, a keeper, and MS, Boda goes goal, the Terriaman. Goal, the Kana. Rangal first said that the Yalan Kurun, the MFA England Kurun, which was carry, carry. Dedan Bellingham Manijahav. Iturvo to Hatar Mertre, Deminat Kuleifa. Ah, Ruliga, Nova, Gojo, a femful is Elaitan of Fenigandi. England Kuntri, half the number of Tankurina San Fatan, Aurelia, and a back of Fata area, Kuntri at Difi, Gay here, Gay Kuri Aurelia, and a penitent Tango Fata and a cast Difi, Goy Gay here, Gay Kuria, Dimola, Tankuria, Menani, Enderson. Madu came here for a tournament, Mugulan Arkas, Bellingham Bola, then Korean as a DV for Gordon, and then just a ball of Mertin at that time for Harry Kane. See the goal at the back for Wally Bola. Goal the letter in Kim for Mertin Bola at left. But a Norakako Bola did. Hatter Mertin, 10 minute Kule Baki, 1 minute Moti, Furtam half Nime, Norway King, England. Novel Lando Jehifa, Rutankula Metro for Hifi, the Amius Commissaraka Lando, Jama for Commissaraka Kulam, the Ataman of Ferno. A Kuring Hamamuli, Muli Hama half Gagarakama, Tiris, Mirta Hamed, then the Missa Muling Kulefa, the Fernandham, England, Kuruntering, Nove, half a Terek Kulam data. Anthony Gordon, Boratav, Tankula for the trend in Bolabingham at Lamedon, carrying land half train Kuring as Kuru Difi, Gordon, Gordon Bolat Atlant, Kurian half made over penetry, Akaradima, Armatanga carrying Kurian under Eritrean, Vandani, Hurricane, Vandani. Bellingham Bernard Tangle Fat has ball contract with the Fatha Jelly of Tangle Fat, Metrin Hamedin has some of the Bola Elliot Menderson, Anderson Metrin, the Bola contract called Laf, Rice Murray, Les Nagal Maria, Rongomatin Bellingham, Matla Korea, the Hurricane, Husko, Hurricane, Husko, Korea for Albal Gold, the three of Matagi. Offside, Gahiri Hurricane, nice man who did the Nagaf. In the Miss Danwani Mida, Bola Taku, Tankole, Hama, Amun, Ha, Alafaka, Gotter, and Vara Fase at Laf. Korea data normal mehan me fene gan dani pratham half ke kulun nimige me diye pratham half kulun nimige diyero England nove pratham me half ke daru jahan thiri savar me jahan pav itur bagu terega England daru jahage ellanu ellanu moti the team ever ko pratham half nimige diyero fori kuda meching ha fori ga de hi kuri ha fori ga de no enu taramis
2: Dalamena he could have for the non Gandaga Tiris Miraka met to the air. Get a Tiris Mirata Fahuga, me Alman Fenigan Media, Norway, Land Jehumaki, the Columbus Commissaraka, make Pulumoga for Tankola Gadakolita, Alman Fenigan Media, Comegas, Warang Higam Kong, me Livon Golding Hama, Ganganda community, Tiris Fasson, Tiris Havarmet Trega, Norway Kamia, Koffer, Norway Kamia, Kutta, Maginita Kenway, Gold Sali Savarmet Trega, and get him the Horka met. Terega Armand and Fenigam D.A. Me goal Kami Ab Kuritan, me goal Mikami Ako the Jude Bellingham, and a kidding me Ananghang, the Nonya Rindu Kardega, whoever, sorry, Kuluntari, and a Mabad Kulumema, Varga, the Kulakan was Kerene even. The Armand Tibetan, the Northern of me, Ingress Kuluntari, Rakadu, Hori Kuluntari, Gavaka, Arna Malma Lifa Gotu, Rakadu, Hori Kuluntari. Kuleveni ding semi final this and Kuleveni get to and they met a suspended for come of one. Him final ingressing got see and a Kuleven come one. Him Alma ever had the Nadi, Alma Danadi, and then going to Chekulan and him off and the Montevernari has the Nada. A Dalman were up for the semi final, the Trukura team Takabada, Ding Alman, me, Mechumola team with the Trukura semi final, then made ಫತಿ ಹಯಜ್ಜಾರ್ ಫಶಾ ಮಿಚು ಮಳು ಆಬೇಕು ದಿಂದಾಣೆ ಅಣಕೊಳು ಸೆಮಿ ಫೈನಲ್ ಹೆಮ್ಮಿಮ ಸೆಮಿ ಫೈನಲ್ಗೆ ಎಕ್ಕೊಳು ಬದಲು ಕುರಾನ್ ಟೀಮ್ ತ ಕಶೋರಿಗೆ ಮಿರೆ ಮಾಧ್ಯಮ ಹೆಂದು ಮೆಚ ಎಕೀಗ ಸೆಮಿ ಫೈನಲ್ ಕೊಳೆನ ಹತ್ತರು ಟೀಮಸ್ ಅವಳಮೇಣ ಕಶೋರಿಗೆ ದಾಣ ಮಿಹಾರು ಎಫ್ರಾತು ಆಸ ಮಿಹತಿ ಫ್ರಾನ್ಸ ಸ್ಪೇನ್ ದೆನ್ ಫ್ರಾನ್ಸ್ ಸ್ಪೇನ್ ಬದಲು ಕುರಾನ್ ಮಿಚು ಅಣ್ಣಾಣಿ ಮಿಮಹುಗೆ ಫಣರವಣ ದುಹುಗೆ ಸುಂಗಡ್ ಸುಮ್ಮೇಟುಗೆ ಮಾಡಕ್ಕೆ ಸಾಧುವಣ ದುಹುಗೆ ರೇ ಬಾರ ಜಹಾರ್ ಮಿ ಪ್ರಥಮ ಸೆಮಿ ಫೈನಲ್ ಅಣ್ಣಾಣ ದೆನ್ ಏಕೀಗ ಫಹು ಅವಳಮೇಣ ಫೆನ್ಗೆ ದಾಣ ಸೋಳವಣ ದುಹುಗೆ ರೇ ಆದೆ ಫಣರ ವೆದ್ದೆ ಫಣ ದುಹುಗೆ ರೇ ಬಾರ ಜಹಾರ್ ಅವಳಮೇಣ ಫೆನ್ಗೆ ದಾಣ ಸೆಮಿ ಫೈನಲ್ ದೇವನ ಮೆಚ್ ಸೆಮಿ ಫೈನಲ್ ದತ್ತರು ಕುರ್ಮಟ್ಟಕ ಮಿಹಾರು ಮಿ ಕುರ ಮಸೇಕತು ತೆರೆ ಎದ್ದ ಟೀಮ್ ಇವತ್ತಿ ಕಟವರ್ವೆ ಅಣದ ಟೀಮಕ್ಕಿ ಅವಳಮೇಣ ಫೆನ್ಗೆ ದಾಣ ಮಿರೇ ಮಚ್ಚು ಮಳುವ ಟೀಮ್ ಸೆಮಿ ಫೈನಲ್ಗೆ ದೇವನ ಮೆಚ್ಚುಗೆ ಬದಲು ಕುರಾಣ ಮಿಕೊಳು ಮಿರೇ ಮಿಹಾರ್ ಮಿವಗುತ ಮಿವತಿ ಅದಿ ಡ್ರಾ ಕೊಂಗೇತು ಎಂವೇಮ ನೋವೇವೆ ಸಿಂಗಾದಾಣ ಇಂಗ್ಲೆಂಡ್ ವೆ ಸಿಂಗಾದಾಣ ದಿಬ್ಯಾ ಮಣ ಫುರ್ಸತ್ತು ಎಬೂರಿ ಅವಳಮೇಣ ಫಾಹಗ್ ಎಂದಿಯದಮ್ಮೆ ಕಮೆಂಟ್ರಿ ದೆಮ್ಮನ್ ದಿಯಾರು ತಿರೀಸ್ ಮೇಟ ಹಮೇ ದಿಯಾರು ಇಂಗ್ಲೆಂಡು ಹಮ ಗಾಗಂಡಕ ಮುಳಿ ಗಾಗಂಡಕ ತಿರೀಸ್ ಮೇಟ್ ಒಂದೆಂಗ್ ನೋವೆ ಹಾಫ್ಗೆ ತೆರೇಗ ಕೊಡ್ಕೊಂಡು ಶಾರ್ಟ್ ಪಾಲ್ ಹಾಕ ಯಕೀಗ ಎಮಿಹಮಸ್ ಕೊಳೆಮಂದಿಯೇ ಅದಿ ಬೋಳ ದಿಬುಣಿಮ ನೋವೆಂಬಸ್ ಕೊಳೆಮುಗೆಂದಿಯ ಎಮಿಹಂಗೆ ಹಾಫ್ಗೆ ತೆರೇ ಕ್ಯಾರಿ ಕ್ಯಾರಿ ಎಕ್ಕೊಂಡು ಹಾಕ ಹಮ ಕೊಳಮುಗೆಂದಿಯ ತಾಳ್ಮಣ ಫೆನಗೆಂದಿಯೆ ಎನ್ನಮ್ಮ ತಿರೀಸ್ ಮನ ಮೇಟ ಹಮೆ ಅಂಗಾರ ಅವಳಮಣ ಫೆನಗೆಂದಿಯೇ ಎ ಫಹುಗ ನೋವೆಗೆ ಮೀ ಗೋಲ್ ಫಹುಗ ಗಾಂಡಗ ನೋವೆ ಮೀ ಗೋಲ್ ಮಿಲ್ ಕಾಮಯಾಬ್ ಕೊರೆಮಣಿ ತಿರೀಸ್ ಹವಣ ಮೇಟು ತೆರೆಯಾಗ ಎ ಫಹುಗ ಅಳ್ತಂ ಕೊಳ ಗಿನೆ ಫಹಮದ ಏ ಕುರಿಮಿಸ್ ಅವಳಮೇಣ ದಿಪಾಹೆ ಫೆನಗೆಂದಿಯ ಬರ ಫಸೆ ಬರ ರೀಚ ಬರ ಹುಸ್ಕೊ ಅವಳಮೇಣ ಹಾಲ್ದಂಡಿಗೆ ಫಯ ಕಹಲ್ ಗೊತ್ತಕ ಅವಳಮೇಣ ಫೆರುಣ ಹಂಗೇತ ಮಿಸ್ ಪಾಸ್ ಲಿಬಿಗೆಂದೆ ಹೆಣ್ಣಮ್ಮ ಏನು ತಂಕೊಳ ಕುರಿ ಗುರಿ ಮೇನೆ ತಿನ್ನು ಫೆನಗೆಂದಿಯೆ ನೋಣಿ ಏನೆ ಲಿಬೇ ಗಣ್ಣು ಹೆಣ್ಣು ನೋಣಮ್ಮ ಅವಳ ಹೀವಣಿ ದೇವಣ ದಂಡ ಕಬ್ಬ ಅಡು ಕ್ಯಾಫ ಹಿಂದ ಆಣೆ ಕೊಮ್ಮೆ ತಿಕ್ಕಂಬೆ ತಂಕೊಳ ಕುರಿ ಬತ್ತಿರಿಸಿನ ಮೇಟ್ತಿರಕ್ಕೆ ಲಿಬಿಗೆಂದಿ ಎಮ್ಮ ಮೀ ಕೊಮ್ಮಸ್ವರಕ ಮೀ ಅವಳಮೇಣ ಫಾಹಗಣ್ಣು ಮೀ ಇಂಗ್ಲೆಂಡ್ಗೆ ಮೀ ಡಿಫೆಂಡರ್ ನ ಹಿಮಾಯ ಕೊಮ್ಮಸ್ವರಗೆ ಮೀ ನೂತನವಸ್ಕಮೆ ಬೈಫಾರೆ ಬಾದ ಅವಳನ್ನ ಹೇಳ ಗಿನ ಬೋಳ ನ್ಯಾಸ ನ್ಯಾಸ ಕುಲ್ಯಕ ಬೋಳ ಆಮ ಫಾನ್ ತೆಲಿಫೆಳು ಗಣವೆನಿ ಏಕಹಾಲ್ ಗೊತ್ತಕ ಅವಳಮೇಣ ಫೆನಗೆ ಮಿದಿಯೆ ಎನ್ನು ಸ್ಮಿಹಾರ್ ಮ್ಯೋತಿ ಏಕಕೊಂ ಏಕಕೊಂ ಎವ್ವರ ಫ ದೇವನ ಹಾಫ ನುಕೊಂಡರ ಅವಳಮೇಣ ಯಗಿನ ಕೊಮ್ಮಸ್ವರಗೆ ಬದಲತಕ್ಕೆ ಹಮ ಗೆನ್ನಾಣಕ ಕೋಚ್ ನೋಣಿಯ ಮೀ ಕುಳುಮುಗೆ ವಟ್ಟಫಾಳಿ ಇವಸ್ ಕೊಮ್ಮಸ್ವರಗೆ ಬದಲು ಗೆನೆಸ್ತಾಣಕ ಹಿಂಗೆ ಎವೆ ಮೀ ಕಹಾಲ ಬಾಯ್ ಕಂತ ಹುಣ್ಣಾನ ಅವಳಮೇಣ ಮಿರೆ ಮೀ ಬದಲು ಕೊರನೆ ನೋವೆಯ ಇಂಗ್ಲೆಂಡ್ ಬದಲು ಕೊರನೆ ಮಿಯ ಮೀ ಸ್ಟೇಡಿಯಮ್ಗೆ ಗಾಗಂಡಕ ಮೀ 28 ಡಿಗ್ರಿ 33 ಡಿಗ್ರಿ ಅದೇ ಮದುವೆ ಹೂಣ್ಮೆನ ಮಿತ ಹೊರಿಕಮ್ಮ ಫೆಶಿ ಇರುಗ ಹಿಂಗೆ ತೊ ದೆನ್ ಕೊಮ್ಮಸ್ವರಗೆ ಬಣಕಮ ಮಿರೆಗೆ ಹಿಸಾಬ್ಗ ಹುಣ್ಣಾಣಕಮ್ಮಣಿ ವಾರಸ್ ಎಮ್ಮ ಎಕಶಿಗೆ ಕಮೆಕ್ಕಮ್ಮ ಬೈ ಮಾಲು ಮಹತ್ತ ಬ್ಯಾಲ್ದಾರ ಅವಳಮಣ ಫೆನ್ಗೆ ಮಿದಾನೆ ಎಮ್ಮ ಮಿರೆಗೆ ಮಿಯತಿ ಅವಳ ಹೀವಣಿ ಫಹ್ ಹಾಫ್ ಅವಳಮೆನ್ನ ಬರ ಫೋರ್ಗೆ ಅದು ಎದ್ದಾಣೆ ಬೈ ಬೆಫಳ ಫಾಹುಕುರೆ ವಿಗೊತ್ತುಗ ಮಿರೆಗೆ ಫುರತಮ ಹಾಫ್ ದಿವಣ ಹಾಫ್ ನಿಮಗೆ ದಾರು ಎವ್ವರು ಎಕಶಿಗೆ ಎಂಬಣಿ ಎಮ್ಮೆ ಇತರುಗಡಿ ಕೊಳೆಫ ಪೆನಲ್ಟಿ ಎದ್ದಿ ಮಕ್ಕಿ ಎಕಶಿಗೆ ಎಂಬ ಕಮೆ ಕಮ ಬೈ ಬೇಫಣ ವಿದಾಳ ವೆದ್ದೆ ಅಣಬ್ಯಾ ಬೇಫಣ ಗಿನ ಬೇಫಳು ಗಾಗಂಡಕ ಹದ್ದೆ ಫಸ್ಟ್ ಪರ್ಸೆಂಟ್ ಬೇಫಳು ವಿದಾಳನ ಇಂಗ್ಲೆಂಡ್ ಮಳುವಾಣೆ ಎನ್ನು ಅವಳಮೆನ್ನ ಬ್ಯಾಲ್ವೇರುಗ ಬಾಲ್ ಪೊಸಿಷನ್ ಬ್ಯಾಲ್ವೇರುಗ ಸ್ಕುಬ್ಬಳು ಫೆನ್ಗೆ ಮಿದಣಿ ಇಂಗ್ಲೆಂಡ್ ತಂಕೊಳ್ಳೆ ಕುರಿ ಕಮ್ಮಿ ಅವಳನ್ನು ಹಿಂಗೆದು ಏವಿಸ್ ಅವಳಮೆನ್ನ ಫಾ ಕೊಲ್ಲೆ ಕಮ್ಮಿ ಇಂಗ್ಲೆಂಡ್ ಬರಬಡ ಏ ಅವಳ ಕುರಿ ಧನ್ಯವಾದ ಹಿಂತಿ ಬೇಫಣ ಪ್ರಥಮ ಹಾಫ್ ಗಾಗಂಡಕ ತಿರಿಸ್ವರ್ ತಿರಿಸ್ ಮಿನಿಟ್ ಆಮೆ ಅವಳಮೆ ಫೆನ್ಗೆ ಎಂದಿಯೆ ಆಮೇಲೆ ಗೊತ್ತದ್ದೆ ಮೋಳ ಮೀ ಗೋಲ ಶೂಟ್ ಕುರುಮ್ಗ ದೆಬ್ಬೆ ಆಮೇಲೆ ಫಹಮ್ ಫಹಮ್ ಮಿಲ್ಲಿ ಬಂದು ಫುರ್ಸ ತೆರೆಗ ಮೇತಿ ನೋವೆ ಫಹೆ ಅದು ಇಂಗ್ಲೆಂಡ್ ಮೇಣೆ ಹತರೆ ಏ ಮೀ ನೋವೆ ತಂಕೊಳ ಗಿನ ಮೀ ಅಣ್ಣಕ್ಕೆ ಫೈ ಅವಳ ಮೇಣ ಮೀ ಫಾಹ ಕೊಲ್ಲೆವೆ ಕೋಣರ ಬ್ಯಾಲ್ ಇಂಗ್ಲೆಂಡ್ ಅದೇ ಕೋಣರು ಅದು ನೋವೆಗ ಕೋಣರ ನೋದಿಬೆ ದೆನ್ ರಂಗಳ ಪಾಸ್ ಕುರಿ ಬರೋ ಬ್ಯಾಲ್ದಾರು ಇಂಗ್ಲೆಂಡ್ ಗಿನ ಹಿಂಗೆ ತೊ ತಿನ್ಸತ್ತೆ ಕೆತ ಪಾಹೆ ಕೊಫೆ ಬೋರಿ ಎನ್ ಎಸ್ ನೋಮೆ ನೋವೆ ಸತೆಹೆ ಕೊಮ್ಮಸ್ವರವೆ ಎಂಥವ ಅಣ್ಣದೆ ತು ಫುರ್ತಮ್ಮ ಹಾಫ್ಗ ಅಮ್ಮಳಿಗೆ ಹಾಫ್ ತೆರೆಗ ಇಂಗ್ರೇಸ್ ಬೇಕೊಳಮಗೆಂದೆ ಅವಳ ಮೇಂಗೆ ಎನಸ್ಟು ಮಿಕಮಾದ ಬೇಹ ಗೊತ್ತು ವೇತಿ ಮಿ ಫುರ್ತಮ್ಮ ಹಾಫ ಅದು ಕುರಿಯಂಗ್ ಹಾಫ ಬೇಗ ವಿದಾಳ ವಾಚಿ ಸಾಲ್ ಮಾಡುವ ಹಾದಾಣ
3: ಗೋಲಕು ನತೀಜ ಹಮ ಹಮ ಕುರಿತ ಫೆನಿಗೆಂದಿಯೇ ಇಂಗ್ಲೆಂಡ್ ಅದೇ ಫಹುವೆಸ್ ಕೇನಲ್ಲಿ ಬುಣ ಫುರ್ಸತೆ ಹೆಣ್ಣ ಮೆಸ್ ಕೇನ್ ಆಫ್ ಸೈಡ್ ವಿತ್ ಫೆನಿಗೆಂದೆ ಹೆಣ್ಣ ಮೆಸ್ ಮೆಚ್ಚುಗೆ ಹಾಸ ಗೊತ್ತಿಗೆ ಫುರ್ತಮ ಹಾಫ್ಗೆ ಫಹುಕೊಳು ಫೋರಿಗೆ ಅದಕ್ಕೆ ಫೆನಿಗೆಂದಿ ಹೆಣ್ಣು ಹಸುವಿನ
4: ಮೀ ರಂಗಳು ಅರುಗೊಂಡ ಫೆನಿ ಹಮ್ಮ ಮೀ ಹೈಡ್ರೇಷನ್ ಬ್ರೇಕ್ ಅಪ್ ಹೋಗ ವರ ಬಡ ಶೋಕೆಂಗ್ ಇಂಗ್ರೇಸ್ ಇನ್ನ ಮೀ ಇಲ್ಲಿ ಬುಣ ತಂಗ ಫುರ್ತಮ ಗೋಲ್ ಹಾಕೋದೆ ಎಮಿ ಹೆಂ ಬಸ್ ಬೋಡ ಅಬ್ಬಡ ಫೌಲ್ ಎಕ್ಕ ಮಂಗ್ ಎಪೀಲ್ ಕೊಗ್ಗಂತಿವಿ ಅಗು ತೆಗ್ಗ ಗೊಸ್ಸ ಮೀ ಎಮಿ ಕೊಳ ಬ್ಯಾಕ್ ಒಳಗೆ ಗೋಲೆ ಬಾಣಿ ಏಕಮಕು ಮೀ ಇಂಗ್ರೇಸ್ ಹಿಂಗೆ ಕಂಬೆಕ್ ವರ ರಂಗಳು ಜೂಟ್ ಬೆದಿನ ಹಮ್ಮ ವರ ರಂಗಳು ಅಗು ತೆಗ್ಗ ಸ್ಕೋಕ್ ಆಫ್ ಅದು ಹೆರಿ ಕೆ ಎನ್ ಎಫ್ ಎಸ್ ಲಿಪುಣ ಜಹಾಂ ಕೆನ್ ಬಸಂಗೆ ಕಣ್ಣಿಗೆ ಬೋಳ ಗೋಲೆ ಫೋನ್ ಆದ್ರೆ ಗೊಬ್ಸೈಡ್ ಕಾ
3: ಅದು ಫುರ್ತಮ ಗೋಲ ಮೇ ಆಳ್ಮೆ ಬಲಾಲಣಿ ಆ ವರ ಬೊಡಂಗ್ ಇಂಗ್ಲೆಂಡ್ ಕುಳುಂತರಿ ಆ ಕೇನ್ ಫೌಲ್ ವೀಕ ನಿಮ್ಮಾಗಂತಿಬಿ ಯಾಕೀಗ ಶೋಲ್ ಡ್ರಪ್ ಗೆ ಗೋಲೆ ಸುಜನ್
5: ಮೀ ಕದೆ ಅಳೋಂಡು ಕಣ್ಣೇಗೆ ಏನೆ ಹಿತು ಗೊಯಂಗ್ ಇಚ್ಚೆಂಗೆ ಹಮ ಹಾಲಂಡು ಹೋದಂಗ್ ಜಹಿ ಇಚ್ಚೆಗೆ ಗೊತ್ತು ಗಹಿನ್ ನಮೇಸ್ ಏಗ ವರ ಪವ ಹುರಿ ಕೊಮ್ಮ ಗೊತ್ತ ವೆಸ್ ವರ ಬಾರ್ ಶೊಟೆಗ್ ಗೊತ್ತ ಮಿದಿಯೆ ಎಹಮ್ ವಿ ಮೀಗ ಕುಡಕು ಉಂದಗುವಗೆ ಮಿದಿ ಜುಂದ್ಲಕೊ ಬಲಾಯರುಗ ಆಮುಕು ಗೋಲ್ ಕೀಪರ್ ಇಗ್ಗತು ದಾಖಲೆ ಇಚ್ಚಕ ವರ ಕುಡಕೋ
3: මේ සිරට ෆවල තෝ නුන්තෝ
5: මේ හම 100% ෆවුලෙන් නුම් බෝලාගේ ජහාපී සමයගනන් එවස් මස්සලේ දෙගන කමී ෂොටක් ගොතම් මේ ෆෙන්න්නනී එහෙන් නමේ සමාලුන්ඩු හිතගරණි හම ලෙට් ෆොට් හුරහිකේ මී හම වදගෙන් මිදී මේක හුරහෙත්තෝ ෂොටත්තෝ එන්නුම් මොහිම්මි කේ ගෙහෙර පව ඒයි කොම්ම ඉරෙක්ගේෙස් ගොල් කීපර බීට කොල්ලාන එච්චන් එයි හම වර රඟලු හුරහික අලුන්ද මේ නිම්මාලුමික අලුන් දන්නවාන්ද මේක එම්මබට විස්තංජය එක්කමකි එම්මෙන්ගේ කොන්සන්ට්‍රේෂන් නොති හුරහක බලාව හාලන්ඩ හයිගතෝ පික් ෆෝඩුග වෙස් මෑගඩු විස්නුන් ඔති හාලන්ඩ කන්න ගොව්වාහම එනය වෙස් සප්‍රයිජකම්මි වීයේ ගෝලා දිමාවී
3: අද ශෝල්ට්‍රප්ගේ ගෝලාඇකීග වරබොඩ හුට්ටු අරාිනි අල්මගේ පැනලුන් එකකෝ අවසන් දෙ එහෙනම ස්පෙලින් හම් හිනතුම ගෙනස්තේ මෙයාට සීල
6: මොල ගෝදක්කන්නේ ගල්මෙන් හම පෙඩගෙන්දිය මේ පුරතම හම ගෝඩන් මේ බෙදිංහම් මයිරයා බොක්ස්තරෙන් හ බෑන්දා දෑරු අල්මෙන්න්න ෆෙන්න්නන වීඩියෝයි ඒනගේ ටචු වස්සු කොල්දාන හම ඒරිය අතෙරිය ෆස් ටචු ඒති හම අනු පාමය ෆෙන්න්නන මෙයාර
5: මේක පහකොලින්ජේ එක්කමකී එන්තනි ගෝඩුන්ගේ බිදමිහුන්ගේ කොම්බිනේෂන් බෙලිංහම්ගේ ෆුරඋත්තම ටච් ඒන මි වර්ල්ඩ් කපුග මිකුලේ ඉතු බාර මේ කොන්ෆිඩන්ස් අලෝන්ඩ හම බලාලීම වරන් හිංහම ජය එච්චක මෙවනි එයි කුළුන්දරියකු මිහා එම ෆෝමකු නූම් රියල් මෙටඩුග එන කුළමුන් අයිකි ඒ නමේස් මි වර්ල්ඩ් කපුග මි ෆෙන්න්නනි මුලින් එහ ලෙවල් එක් එන ගිතු බරයෙන් වසමි
4: රඟලු මේ ඒ කන්නේ ගසු හෙරිකෙන්න්න ජුඩ් බෙලින් හම දෙකුළන් තෙරෙන් මෙ බාරතක මිදක් කුළුම හදි කන්නේගේ මෙච කුරින් මේ නොවේගේ කෝචස් දෙකුළුන් තෙරෙන්න්න වර බොඩ සයිකලජිකල්ලි ම එටෙක් කුරි එමිහු කුල ඉංගිරස් විලාතක වන්න වනේ හැබේම ඉංගිරස්ටීමක මිකාල නුබද්දල වාහකතක දක්කා පෝති කොමකදව සුජයන පාකුරිය හගිකතුක ජුඩ් බලින් හම් ඒනෙක මිකහල මොහ මිකහල මෙචෙක් හ පෙන්න්න ජහ පලේරක් මචු ගැන සාපත කොද්දී
6: අනක් නක මි පැනගේ මි ගෝදුම් මිදනහම මේකල මේහම මේකල මේ සම්තිම් ්‍රම් නතිනම සම රගලවානේ මිහුන්ගට තෙරෙන්හම පුරතම ෆස්ටච හම ඒන බේනුම්වා තන
3: වරත් තෆාත් කුළුන්තරේකන් කන්නේ මි දක්වා දෙන ගෞමිටියම ගහස කොතක්ගන්න.